නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබ දේශනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩිතහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

සුබම සුබූ දෑසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනම් ඉතින් අදත් ඇවිල්ල තියෙන්නේ ඕගොල්ලො ආස කරන හැමදාම ආසාවෙන් බලාගෙනන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අරගෙන. එනම් ඉතින් අදත් ඔයාට ඉගෙනගන්න අහන්න ලස්සන දෙවල් ගොඩාක් තියෙනවා. මේ විදිට පටන්ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන. උදේ හත වෙනකන් එක දිගට මාව අහගෙනින් ඕනේ.

0: 89.1 89.3 Supreme Radio
1: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 Supreme Radio.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් 5 ම උදේ 10:00

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
1: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
1: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
2: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට
3: සින්දු කැෆේ විත් නිමේෂා.
4: Supreme Radio.

0: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
2: අඩු වෙලා
1: තියෙන්නේ ශාමර. මේ කුසගින්නේ දර්ශකය හරිද? මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
3: උණ වැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.
4: අපි වහගෙන ඉන්න පුංචි පොඩිත්තෝ දන්නවද? ජපානි කියන්නේ හරිම ලස්සන රටක්. යන්න ආස හිතන රටක්. චූටි පොඩිත්තොත් ලොකු වෙලා කවදා හරි ජපානෙ යන්න ගිහින් බලන්න එහෙ ලස්සන. ඉතින් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන් ජපන් භාෂාව අපෙන් ඉගෙන ගන්න. ඒ විතරක් නෙවෙයි, අපි ඉංග්‍රීසි භාෂාවත් චූටි පොඩිත්තන්ට කියලා දෙනවා. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක්, අපි කොහොමද ජපන් භාෂාවෙනු ඉංග්‍රීසි භාෂාවෙනු කියන්නේ කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
5: C for cat and C for cup. K k k.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. සමාගම.
6: කයිෂා.
7: කම්පැනි.
0: සභාපති.
6: සචෝ. චෙයාර්මන්.
0: අංශ ප්‍රධානි.
6: බුචෝ.
7: ඩිපාර්ට්මන්ට් හෙඩ්.
0: රැස්වීම.
6: කයිගි.
7: මීටින්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas like a balloon with us on the
3: hot. Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme

0: 89.1, 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ හෙට උදේ 6ට. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ, ස්කෝලේ ගිහින් හොඳට වැඩ කරන්න ඕනේ, ටීචර්ස්ලා කියන දේවල් හරියට කරන්න ඕනේ, කීකරුව ඉන්න ඕනේ, අම්මලා තාත්තලා කියන දේවලුත් අහන්න ඕනේ, චුට්ටක් සෙල්ලනුත් කරන්න. මගේ චූටි පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

0: A su nave hai ecra, a su nave hai tuna. Supreme Radio. Magiyana, Magirata.
1: අයිබුවන් සුබ සුන්දර උදෑසනක් තවත් අලුත් දවසක් අලුත් සතියක ආරම්භයක් සුප්‍රීම් රේඩියෝ හනින්න වෙලාව උදේ 7යි.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: එන්න රුපියල් 40ට දිනුම් මම

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි You're listening to

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: වලවදේ හතයි වෙරාඩි හයයි සුබදෑසනක් හැමෝටම සුබදෑසනක් චාමර අයිබෝහෝ වේවා.
1: අයිබෝන් නිපු අයිබෝවන් සුබදෑසනක් සුබ සතිය කාරම්භයක්.
0: ඔව් අද ජූලි මාසේ 27 වෙනිද. ඉතින් මේ මාසේ නිමාව මං හිතන් මේ සතින් සිද්ධ වෙනවා.
1: මේ මාසේ තහවරයි මේ සතියේ.
0: ඔව් මේ මාසේ තහවරයි. ඉතින් සමහර අයගේ හීනත් සමහර අය මේ මාසෙන් ඒ කියන්නේ අර හැබෑ කරගන්නවනේ. එතකොට ඒ හීනේ අහවරයි. තවත් සමහර අයගේ නෑ එහෙම අහවර නෑ. බාගෙට අහවරයි තව ගොඩක් තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. කොහොමුණත් ඔයාලා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම වෙන සුබම සුබ දවසක් එන්න කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපි කැමති නෑනේ වාට එහෙම මෙහෙම ප්‍රශ්න වැටලා අපි වහන්න තු ඉන්නවට.
1: අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරන හොඳ දේවල් හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ නේද?
0: ඔව් හොඳ දේවල් ඇත්ත.
1: ඉතින් මේ ජීවිතේ වෙරවීරියෙන් දිනන සූදානම් වෙන තවත් දවසක් අද වැඩට යන්නේ නැය අපි වහගෙන ඉන්න අය සියලු දෙනාටම සුබ උදෑසනක් වෙන්න කියලා කියනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නම් කියන්නේ වැසි තත්ත්වයේ ටිකක් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා සමහර දිස්ත්‍රික්ක වලට. බස්නාහිර පළාත ඉතින් ඒ අතර තියෙනවනේ නේද? උදේ වැහිබර කාලගුණයක් තිබුණා මං ඉන්න පැති වලට හැමනම්. සමස්තයක් විතර බස්නාහිර සබර්ගමු වගේම වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල වැසි වර කිහිපයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ඌව පළාත සබ මඩකලපු අම්පාර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවනුළු හවස් කාලයේදී. හරි. සෙසු ප්‍රදේශවල ඉතින් වියලි තමයි. වියලි වියලි ඉන්න තමයි තියෙන්නේ වේලි වේලි. ඔය විදිහට තමයි කියලා තියෙන්නේ. සමහර ප්‍රදේශවල ඉතින් වැසි තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙනවා. අපි බලමු ඉතින් නේද කොහොමද වෙන්නේ කියලා. ඉතින් පරිස්සම වැඩ ටික කරගෙන යන් ඉතින් අද දවසේ.
0: ඒ වගේම තමයි මේ ගමන යන අපිත් එක්ක මෙල් ඩෝල් එක තුලා ඉන්නවා කියලා මතක් කරන්න ඕනේ. ඔයගේ වුණ කැස හෙඹිරිසා වැඟපත වේදනාව මේ ඔක්කොටම තියෙනවා මෙල් ඩෝල් ඔයා ගාවටම වෙලා.
1: ඉතින් එහෙනම් ජීවිතේ වෙරවීරයෙන් දිනන්න ඉන්න ඔයාට සුබ දවසක් වෙන්න කියලා නැවතත් කියන ගමන් අපි වැඩේ පටන් ගන්න. හරි.
0: ජාතිකලතරයි මණ්ඩලත් අපිත් එක්ක මේ ගමන යන කතරා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: එහෙනම් ටිකට් ගන්න වැඩි වැඩියෙන් කෝටි ගානක දිනුම් අවස්ථා තියෙනවා. ජය වෙන්න සුබ වෙන්න කියලා කියන ගමන් අපි වැඩේ පටන් ගන්නවා. මං චාමර.
0: මම නිපුනිකා. අපි ඉන්නේ 10 වෙනකන්.

0: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahana.
7: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: 89.1 89.3 Supreme Radio.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. උදේ 7යි විනාඩි 26යි දැන් වෙලාව. මතක කරන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මුලින්ම මතක කරන ලෑස්ති වෙන්නේ ඔයාගේ ජීවිතේට හයියක් අරන් යන කෙනෙක් ගැන. ජීවිතේට හැමෝම හයියවල් අරන් යන එක එක විදිය. හැබැයි ඉතින් මේ හයිය ඊට වඩා වෙනස් නේද චාමර?
1: සමහරු නේද හැමෝම හයියගේ ඉන්නේ.
0: නෑ නෑ.
1: ජාතික ලොතරැය මල්ල ඉතින් අපිට හැමදාම සවිය අරන් යන ජීවිතේ දිනුවොට නේද? ඒ අතර ඉතින් අද සම්පත ලොතරැයි විශේෂ වෙනවා. මොකද මේ අද සම්පත ලොතරැයි අද දවසේ වාගේ වියදමට හරියන මුදල් ටික තමයි හොයලා දෙන්නේ. මුදල් ටිකක් නෑ හොඳි. 250,000ක් දක්වා දිනුම් අවස්ථා තියෙනවා. මහජන සම්පත දිනුම් මාරෙන් තමයි මේ ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 50,000ක් තියෙනවා. වගේම අවසාන අංක 3 ගැලපුණොත් රුපියල් 4,000ක මුදල් තෑගි තියෙනවා. තවත් සෙසු තෑගි ඔබට උබේම කරගන්න පුළුවන්. අද වියදම ගැන හිත හිත කල්පනා කරන ඔයාට තමයි මේ කියන්නේ. ළඟම තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කූඩුවක් ළඟට ගිහිල්ලා අද සම්පත ලොතරැයිපත් ගන්න. එතකොට ඔය අද වියදම සම්පූර්ණ කරගන්න. ඒක හරියට කළමනාකරණය කරගන්න වට පුළුවන්කමක් තියෙනවා. මොකද 250,000ක් දක්වා දිනුම් මාස වලට ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානමින්
0: ඉන්නවා. එහෙනම් ඉතින් වැඩි වැඩියෙන් ඔයා ගන්න ඕනේ NLB අද සම්පත අරගෙන බලන ඔයාගේ ජීවිතේ වෙනස් වෙන විදිය. දැන් සමහර අයට චාමර අවු ඇවිදින්න බෑ, ඔලුව කැකුම හැදෙනවා. පොඩ්ඩක් මහන්සි වෙන්න බෑ, එකපත වේදනාව වෙනවා. ඒක සමහර විට පුරුදු නැතිකම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට තියෙන අසනීප තත්ත්වයක් නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් ওই විදිහට එඟපත වේදනාව වුණ, එතකොට හෙම්බිරිසාව, හිසරදේ වගේ දේවල් ඔය හැදෙනවා නම් නිරන්තරයෙන් ඔය ගැන මේ විශේෂයෙන් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ. හැබැයි ඊට අමතරව ඔයාට දැන් මිග්‍රේන් වෙන්න පුළුවන්, එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් නිසා නම් ඉතින් ඒ බෙහෙත් වලට අමතරව අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් එකක් ළඟ තියාගත්තොත් නම් එහෙම ඉක්මනටම මේ ඔයාට ඔලුව කැක්කුම මෙහෙම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. සමහරක් දවස්ම ඉවරයිනේ චාමර ඔලුව කැක්කුම.
1: ඔව් අපිට නිකන් එදිනදා ජීවිතේ නිකන් ඔළුවේ කැක්කුම අගපතේ වේදනාව ටිකක් හැදෙනවනේ. ඉතින් නේද බස්ටවල් ගමන් කරද්දි තදබදයේ තෙකිද්දි නේද පොලේ ගිහිල්ලා එනකොට ඔයගේ ප්‍රශ්න ඇති වෙනවනේ. මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන් බෑග් එකේ දාගලා තියාගන්න. පිරිමි අය නම් පර්ස් එකේ මොනවද දාලා තියාගන්න පුළුවන් ඔයාට. ඒ වගේම ඔෆිස් එකේ තියාගන්න අනිවාර්යෙන් කියලා මේස ළඟ මෙල්ඩෝල් කාඩ් එකක්. ඔය වේදනාවන් කැක්කුම් වලට ඉක්මන් සහනය සලසනවා මෙල්ඩෝල්. පැරසිටමෝල් විශේෂයක් විදිහට.
0: ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාට බාණ්ඩ අඩු මුදලකට ගන්න පුළුවන් එකම තැනක් ගැන. සමහර විට මේ තැනට ඔයා දැන්ටමත් යනවා ඇති. ඔයා පාරිභෝගික මේ කියන්නේ නිරන්තරයෙන් ඉන්න පාරිභෝගිකෙක් වෙන්නත් ඇති. ඉතින් ඒ නිසා මේ අනිත් අයට කියන්නේ ඔයාට යන කසාගල ග්‍රීන් සුපේකට, කසාගල ග්‍රීන් සුපේකට ගියොත් නම් ඔයාට පුළුවන්කම තියෙනවා සාධාරණ මුදලකට ඇති තරම් බාණ්ඩ අරගෙන ඉන්න. ඔයාගේ පොකට් එක හිස් වෙන්නේ නැහැ කසාගලකට ගියා කියලා. මොකද ඔයාට තව තවත් වාසි හම්බෙන්නේ විතරයි වෙන්නේ.
1: අනිවාර්යෙන් ශාකාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මුල සහ ගම්පල මේ කියන තැන්වල දැනට ශාඛා 6 තියෙනවා. මේ ශාඛා 6 අය නම් දන්නවා ඉතින් ඒ වටපිටාවේ අය නම් කොහොමද කසාගල ග්‍රීන් සුපේකේ තියෙන වෙනස කියලා. තවත් ශාඛා ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ රට වටේම. ඉතින් ඔයාට අවශ්‍ය කරන සියලුම ග්‍රොසරි අයිටම් වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලකට විශ්වාසනීය විදිහට ගන්න කසාගල ග්‍රීන් සුපේකට යන්න මේ වෙනස අනිවාර්යෙන්ම අත්දකින්න ඕනි. සහ දැන් කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 011-2-864-012 කතා කරන්න. වැඩි විස්තර දැනගන්නත් ඔයාට පුළුවන්. කසාගල ග්‍රීන් සුප අලුත් තැනක් අඩුම මිලක් ගිහිල්ලාම බලන්න.

0: ප්‍රීම් රේඩියෝ ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෙගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටරතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෙගන්සස්
1: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
6: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3
1: Supreme Radio.

0: කවද හරි පරක්ක වෙලා හරි අනිවාර්යයෙන්ම දේවල් හම්බ වෙන්න ඕනේ. හරිද චාවර?
1: කොහෙන්ද දැන් කියන්නේ මොනවද දේවල් කියලා කියන්නේ?
0: සමහර අයට තියෙනවානේ බලාපොරොත්තු. ඒ කියන්නේ බලාපොරොත්තු හිත ඇතුලේ තියෙනවා මං කවදා හරි මෙන්න මේ දේ කරගන්නවා කියලා. සමහර අයට ඩිග්‍රී එක කරගන්න එක තමයි චාමර තමන්ගේ ජීවිතේ තියෙන දැනට තියෙන ලොකුම හීන වෙන්නේ. හැබැයි සමහර විට ජීවිතේ සමහර දේවල් වෙලා මේ වෙද්දී සමහර අයට දරුවෝ ඉන්නවා. එතකොට තවත් සමහර අය මේ වෙද්දී හිතනවා මම කොහොමද ඉස්සරහට යන්නේ? එතකොට සල්ලි හම්බ කරගන්නවා ඩිග්‍රියක් කරන්න. මොකද සමහර අයට සල්ලි වලට, ඒ කියන්නේ ඩිග්‍රියක් තමන්ගේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම යා කල්පනා කරලා බලනවානේ මට ඩිග්‍රියක් කරන්න සල්ලි ටිකක් වැඩිපුර යනවා. ලංකාවේ ගත්තොත් එහෙම වැඩිපුර යනවා පෞද්ගලික විශ්වවිද්‍යාලකින් කරගෙන ගියාට පස්සේ ලක්ෂ ගණක් යනවා.
1: ලක්ෂ ගණන් යනවා තින්නේ.
0: ඉතින් ඒ නිසා ඒව ටික හම්බ කරගන්නත් ඕනේ.
1: සහ දැන් සමහර අයගේ බලාපොරොත්තුවක් තියෙනවා මගේ ඩිග්‍රියක මම පිටරටක ගිහිල්ලා කරනවා නේද? එහෙම හීන තියෙනවනේ එක එකයිට නේද? අපේ ලංකාවෙත් විශිෂ්ට රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා. ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල හැමෝටම යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ නේ. ඊට පස්සේ බලන එහෙනම් මම තව පෞද්ගලික තැනකට යනවා කියලා. එහෙම බලනකොට තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ ඉතින් නේද? ලංකාවේ තවත් විශාල මුදල් දීලා ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න ඕනේ නැහැ. මොකද චීනය වගේ රටක දියුණු විශ්වවිද්‍යාල පහසුකම් අත්විඳින්න ඕන දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. මේ හීන හැබෑ කරලා දෙන්න වෙන කවුරුත් නෙමෙයි.
0: චයින ලංකා සූදානමින් ඉන්නවා ඔයාව චීනට යවලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හොඳම උපාධියක් ලබා දෙනවාට ඩිප්ලෝමා වුණත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයා කරන විෂයනුව තමයි ඒක තීරණය වෙන්නේ. සහ ඔයාට මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයාට ශිෂ්‍යත්වයක්, පූර්ණ ශිෂ්‍යත්වයක් හෝ අර්ධ ශිෂ්‍යත්වයක් හරි ලබා ගන්න පුළුවන්කම තියෙනවා. චීනය කියන්නේ මේ වෙනකොට මුළු ලෝකෙම පිළිගත්තු ඩිප්ලෝමා එහෙම නැත්නම් උපාධිධාරීන් බිහි කරන එකම තැනක්. ඉතින් ඒ නිසාවට බය නැතෝ චීනට ගිහිල්ලා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවනේ චාම්බර දැන් ඔය විශ්වවිද්‍යාල පවා ඉහළම මේවල ගණනය කිරීමක් කරනවා කියලා
1: ශ්‍රේණිගත
0: කිරීම තියෙනවා. ඉතින් ඒ ශ්‍රේණිගත කිරීම වල චීනේ විශ්වවිද්‍යාල ඉස්සරහින් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. අනික දැන් හෙට සහ අනිද්දා කියන දවස් දෙක තමයි විශේෂ වෙන්නේ. මොකද 28 29 කියන දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. මොකද 2027 වර්ෂය සඳහා පළවෙනි කාණ්ඩයට දැන් ඔන්න සිසුන් බඳවා ගැනීමක් සිදු කරන විශේෂම ශිෂ්‍යත්ව වෙනුවෙන් කරන්නේ මේක. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්න එපා. 28 29 තමයි සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ. ඔයා බයොලොජිකල් ඉංජිනියරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් ඇතුළු තවත් විෂයන් රසකට ශිෂ්‍යත්වයට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ලෙවල් සමත් නම් ඔබ මේ අවස්ථාව මගහරින්න නැතුව චයින ලංකා එඩ්යුකේෂන් එකේ ඩොක්ටර් බාගට කතා කරන්න 0777290290
1: ඉතින් ශිෂ්‍යත්ව 100ක් උන ලබා දෙන සූදානම් මේ තවත් පාඨමාලා විශාල ප්‍රමාණයක් තියෙන අතරතුරේ තමයි හෙට සහ අනිද්දා කියන දවස් දෙකේ මේ විශේෂ අවස්ථාවකට අවිල්ල තියෙන්නේ. ඒ නිසා දැම්ම ડોක්ටර් බාග්ගට කතා කරන්න, කතා කරලා වැඩි විස්තර දැනගෙන මේ ලැබෙන ශිෂ්‍යත්වය තමන්ගේ කරගන්න, වට ලැබෙන අවස්ථාව අරගෙන ඉතින් චීනයට යන්න ලෑස්ති වෙන්න. එහෙනම් දැම්ම කෝල් එකක් දෙන්න.
0: එහෙනම් ඉතින් අපි යන්න ලෑස්ති වෙන්නේ මේ ලංකාවට යුනේ මොනාද කියලා බලන්න.
1: අපි ප්‍රධාන බස් සිරස්තල කීපයක් ගැන කතා කරමු. සමස්තයක් විතර කතා කරන්න අද වෙලාවක් නැති වෙයි අපිට. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. දෙවිනුවර පෙරහැර සම්බන්ධයෙන් කියලා තියෙනවා. පොලිස්පතිගේ ඉල්ලීමට දිසාපති ඉඩ දෙයි, දෙවිනුවර පෙරහැරේ කාවඩි තහන් නවත්වයි කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: මේ සම්බන්ධයෙන් ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඇතිවුණු සිද්ධිය මොකද්ද කියලා, කොහොමරි කාවඩි ප්‍රශ්නේ වුණේ, කාවඩි නවත්වන්න කියලා පොලිස්පතිවරයා දිසාපතිවරයාගේ දිසාපතිතුමට කියලා තියෙනවා. බලතල ප්‍රකාරව ඒ නවත්වන්න කියලා. ඉතින් ඒ අනුව ඒ නවත්වන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. කුඩු වටලන්න ගිය පොලිස් නෝනාගේ අත හපලා කාන්තාවක් අත්තරංගුවට. කාන්තාවක් තමයි අනිවාර්යෙන් කපන්නේ.
0: ජල වීතිකාවට වේති දින වේ දන්නේ නැහැ.
1: ජල නෙමෙයි කුඩු වීතිකාව නේද?
0: අනේ මන් දන්නේ.
1: දේපල බද්දට IMF රජය මත ගැටුමක එන වසරේ ආදායම් ඉලක්කවලට යන්න පුළුවන්. අලුත් බදු ඕනෑ කියලත් ඔන්න වාර්තා කරලා තියෙනවා. ජාත්‍යන්තර මූලයේ අලමුදල යෝජනා කර ඇති දේපල බද්ද ලබන වසරේ අයවැය යෝජනාවට ඇතුළත් කිරීම පිළිබඳව රජය සහ එම අරමුදල අතර එකිනෙක වෙනස් මත දෙකක් ගොඩනැගී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරලා
0: තියෙනවා.
1: අලුත් බදුත් එනවා දන්නේ ඉස්සරහට නේද? සාරානාත ලෝක උරුමයක් කළාට මෝදිගෙන් පැසසුම් කියලත් වාර්තා කරනවා. ඒ අතරතුරේ ඉන්දීය අධ්‍යාපන ඇමති ගෙදරයයි සති හතක කැරපතු විරෝධතාත් අවසන් කියලා වාර්තා කරලා තියෙනවා. හැකරුන්ට ගිය සල්ලි ආවාට ගියාට ජනතාවගේ ණය කරගන්න බෑ, IMF නියෝජිත කියයි කියලත් කියලා තියෙනවා.
0: ස්තුතියි.
1: ඒ වුණාට ඉතින් ඔයාලා දෙන්නේ නැහැ නේ ඔයදී අපි දෙන්න බෑ කොහොම හරි.
0: කොහෙන් හරි අපි ගෙවන්න ඕයි පැයි. ඉතින් මොනාහරි එකකින් ගෙවයි. කෝටි
1: 200ක හෙරෝයින් පුලුස් සහ විනාශ කරයි නඩු කොටයුතු අවසන් කියලාත් වාර්තා කරලා තියෙනවා. තව කොච්චර ඇතිද නේද විනාශ කරන්න මේ වගේ.
0: ඒ කියන්නේ.
1: මෙතන කෝටි 200ක තවත් වාර්තා කරලා තියෙනවා.
0: මිලියන 200ක හෂිත් සමක කැනේඩියානුවෙක් කටුනායක දී දැලේ කියලා තියෙනවා. මිලියන 200ක හෂිත් සමග තමයි කැනේඩියානුවෙක් මේ විදිහට අත්අඩංගුවට අරන් තියෙන්නේ.
1: ඉතින් එහෙම එන යන අය විදේශිකයන් ගොඩදෙනෙක් ඉතින් එහෙම තියෙනවා නේද? ඒ වගේම තමයි ජාතික සුපිලිපන් සති ආරම්භේ රාජසේවකයෝ පාසල් සිසුහු අඛණ්ඩත්වයේ ප්‍රතිඥාවට එක් වෙති කියලාත් වාර්තා කරලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ඉස්සරහට බලමු මොකද කියලා තියෙන්නේ කියලා. ඒ වගේම තවත් වාර්තා කරලා තියෙනවා ප්‍රධාන පුවස්සිරස්තල කීපයක්.
0: වෛද්‍ය සත්‍යාහේ රත් ජාත්‍යන්තර ඇගීමක් කියලත් සඳහන් වෙනවා. මට ඒකේ ඉතුරු කැලේ පේන්නේ නැහැ චාමර.
1: ඒ විදිහට තමයි වාර්තා කරලා තියෙන්නේ. තවත් ඇය විශේෂයෙන්ම කරපු මෙහෙවර වෙනුවෙන් තමයි ලබා දීම සිද්ධ කරලා තියෙන්නේ. හෙපටයිටිස් තුරන් කිරීමේ මෙහෙවර අගය කිරීමෙන් වෙනුවෙන් තමයි ඇයට මේ ජාත්‍යන්තර ඇගීම ලබා දීලා තියෙන්නේ. ඇමරිකාවේ 12% අතිරේක බද්ද 100% දක්වා පහළට කියලාත් වාර්තා කරලා තියෙනවා. ඔවිදිර තමයි ප්‍රධාන පුවස්සිරස්තල වාර්තා කරන්නේ. විශ්මි හර්ෂිතා වාර්තාපත අලුත් කරයි කියලත් ඒ අතරතුරේ කියනවා. කාන්තා ක්‍රිකට්

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: රටේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය

0: රසගුණ පිරිකෑම.
1: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
2: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ 10ට.
1: ඇතුගලට අන්ද කලින් ඔට මතක් කරන්න දෙයක් තියෙනවා ඒද අනිවාර්යම මතක් කරන්න මෝන මොකද හෙම නැතුනොත් හෙමති ඒ අපරාදයක් වෙනවා දැන් ඇතුගල
3: මටගන්න ඇතුගලට යන්න කියල
1: ඊළඟ සි ඇතුගල වෙහර වදන්න තමයි උදේ පන්දර අපියන්න ලෑස්ත වෙන්න ඒට කලින් කියන්න ඕනේ දැව ඇතුගලට නෙමේ සමහරය දල්දා මාලිකවට ගහා පස්සේ වන්න මහසයගවට ගයාට පස්සේ තුකට කතර ගමර ගයාට පස්සේ ඒවගේ තැන්වලින්ම චාමර ගන්නවා ටිකට් එකක් ඒක නිගලන් හිතනවා ඒවගේ තැනකින් ගතර පස්සේ මේ මම ආවේ හරි සදහැසිතින් මට මොනා හරි හොඳ දෙයක් සිද්ධ වෙයි කියලා.
3: අනිවාර්යයෙන්ම.
1: ඇත්තට මෙහෙම හොඳ දේවල් සිද්ධ වෙච්ච කට්ටියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔවා යන්න. ළඟම තියෙන ටිකට් කවුන්ටරේට NLB ටිකට් කවුන්ටරේකට යන්න. ගිහිලි ඉවරලා ධන නිධානය තෝරගන්න. ධන නිධානය තෝරගත්තොත් නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට වැඩි වැඩියෙන් සල්ලි ලබා ගන්න පුළුවන්කම තියෙනවා තෑගි විදියට. ඒකට හොඳම උදාහරණ දුන්නේ මේ මාසේ 29 වෙනිදා කෝටි 12.4ක සුපිරි ත්‍යාගලාභියෙක් කන්ද උඩරටින් බිහි කිරීමත් එක්කමයි.
3: ඉතින් කෝටි ගණක දිනුම් අවස්ථාව ඔබට ඔබේම කරගන්න පුළුවන්. දැන් වැදගත්ම කාරණාව තමයි මේ කෝටිපතියන් බිහි කරන අතරතුරේ සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවා. කෝටිපතියෙක් වෙන්න පුළුවන් සන්ඩේ බෝනස් වාසනාවට ඔයාට උත්සාහ කරන්නත් පුළුවන්. ඉතින් කෝටි ගණක හිින හැබෑ කරගන්න. ජාතික ලොතරැය මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැය නම් මිස් කරගන්න එපා. හරි?
1: ඒ අතරේ ඔයාට මතක් කරන්න ඕනේ මෙල්වා RB 500 ගැන.
3: මෙල්වා ඉතින් අපේ මේක ලංකාවේක නේද? ඉතින් මෙල්වා නිෂ්පාදනයංගල විශ්වාසය ගැන අහන්න දෙයක් නැහැ නේ. අනිවාර්යෙන්ම ඔයාගේ දිකිරීමකට මෙල්වා RB 500ම තෝරගන්න. දැන් අපි අර මේ දිනමින පුවත්පතේ සිරස්තලේ කියද්දි හිවන්නේ ජාතික සුපිලිපන් සතිය අද ආරම්භ වෙනවා කියලා.
1: ඔව්.
3: ඉතින් මොකද්ද මේ සුපිලිපන් සතිය කියලා කියන්නේ?
1: ඒකනේ.
3: දැන් අලුත් වැඩක් නේ තින්නේ.
1: සුපිලිපන්.
3: ඒක විශේෂණයක් නේ තින්නේ තරනේ. දැන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් වැඩේ පටන් ගන්න. ජාතික ජනාධිපති ලේකම් කාර්යාලය හා මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව වැඩේ කරගෙන යනවලු. එතනදී මෙහි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාවයේ වගේම පාර්යදුෂ්‍ය භාවය ඉහළ නැන්වීම වගේම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමලු. ඉතාම හොඳයි අදහස ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් හොඳයි. නේද? එහෙම සමහර තැන් එහෙම නැහැ කියලා අපිට තේරෙනවනේ පුරවැසිය විදිහට සමහර වෙලාවට නේද? ඒක නිසා ඉතින් හෘද සාක්ෂියට එකඟව නිවැරදි විනිවිද භාවයෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන්ගේ අපේක්ෂාවෙන් මේ වැඩේ පටන් ගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒක අධීර කීපයක් අතරේ පවත්වනවා. ඒක ආගමික පාසල් මට්ටමින් මේ විදිහට පවත්වනවා කියලා
1: තියෙනවා.
3: බලමුකෝ ඉතින් අපි වැඩේ අපේ සහයෝගයක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ වැඩේ සාර්ථක වෙනවා නම් සාර්ථක කරගන්නනේ.
1: කොහොමත් ඉතින් මේ ඔය රාජ්‍ය සේවා හරියට විධිමත් විදියට සිද්ධ වෙනවා නම් ඒවල යටි මගෙදි හිම දේවල් නැත්තම් එතකොට හැමෝටම සමානව මේ සේවාව සපයනවා නම් අන්න එතන තමයි අපි දිනලා තියෙන්නේ. මොකද ගොඩාක් අය රාජ්‍ය සේවා ආයතන වලින් සේවාව ලබා ගන්න කියලා යනවා. අන්තිමේදී තින් නේද දවසම ඉවරයි. දැන් බැංකු වලට උනත් ඡාමර අපි යනවානේ සමහර රාජ්‍ය බැංකු වලට ගියාට පස්සේ තින් ඒ වැඩේ කරගන්න අපිට මාස ගාණක් යනවා. ඉතින් ඒක සමහරක් අයට දවසින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දවසින් කරන්න ඕන වැඩත් මේගොල්ලෝ සතියක් විතර ඇදගෙන යන වෙලාවල් තියෙනවානේ. ඒ විතරක් නෙමෙයි සමහර තැන් වලට ගියාට පස්සෙත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න නැතුව හැමෝටම සමානාත්මතාවෙන් යුතුව වැඩ කරගන්න පුළුවන් හරි වේගවත් කාර්යක්ෂමක මේ වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවා නම් මං හිතන්නේ මිනිස්සුන්ගේ වෙලාව නාස්ති වෙන එකක් නෑ. හාෆ් ඩේ කැපෙනේකුත් නෑ අනවශ්‍ය විදියට.
3: ඔව් දැන් ওই ප්‍රශ්නෙට අපි අවුරුදු ගාණක් වුණ දෙනවනේ. මේවා ප්‍රාර්ථනා වලින් කරන්න බෑ නිබු.
1: ඒ
3: කියන්නේ ඔයයි මමයි ප්‍රාර්ථනා කරා කියලා එහෙම වෙයි කියලා කිව්වා කියලා බලාපොරොත්තු වෙමින් මේ වැඩේ වෙන්නේ
1: නෑ.
3: මේකට කවුරු හරි මූලිකත්වය ගන්න ඕනි නේද? අනික දැන් විශේෂයෙන්ම අපි ජාතික මට්ටමෙන් ගත්තට පස්සේ ගොඩක් රාජ්‍ය ආයතන වල නවීකරණ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. සහ පහසුකම් වැඩි වෙලා තියෙනවා සහ එදාට වඩා කාර්යක්ෂමතාවයක් අද තියෙනවා කියලාත් අපි පිළිගන්න ඕනි. ඒක අපිට පේන්න තියෙන දෙයක්. ඉතින් වැඩේ සාර්ථක කරගන්න අපිටත් අපේ පුළුවන් දායකත්වයක් පුරවැසි විදිහට අපි ලබා දෙමු
1: නේ. අනිවාර්යෙන්. එහෙනම් ඉතින් හැගෙන මතක් කරන ගමන් අපි ලෑස්ති තවත් සින්දුවකට යන්න.

0: සුබ දැසනක වෙලාව දැන් උදේ 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපර්
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහනය ලොකරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසනයි විනාඩි 7යි දැන් බලව අපේ දෙවනි පෑයට තමයි යවෙත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ මේ පෑය මුලින්ම ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාදේ අරගෙන ජාතිකතරයි මණ්ඩලෙ අපිත් එක්ක එකතුලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මෙල්වාර්බි 500 ශක්තිමත් බැඳීමකට අපිත් එක්ක අපේ ජීවිතෙත් එක්ක බැඳලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
2: ඉතින් මෙල්වා නිෂ්පාදනයන් ගන්න ශක්තිමත් භාවය ගැන බය වෙන දෙයන්නේ.
1: හරි. එහෙනම් අද උදේම අපි දැස්ති රජවට යවෙදින්න යන්න.
2: අතත් යා.
0: Travel with Supreme.
1: ඇවිදින්න යන්න තියෙන එක සමහර වෙලාවට අපි කල් දානවානේ චාමර. අතේ සල්ලි නැහැ කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් අසනින් පයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඔහොම ඔහොම කල් දැමෙනවා. හැබැයි කවද හරි දවසක අනිවාර්යම යන්න හදාගන්න ඕනේ. අන්න එදාට ඔයා අනිවාර්යම ලස්සන තැනකට යන්න. ලස්සන තැනකට යන්න ඕන කරන හැම පාරක්ම සුප්‍රීම් රේඩියෝ අපි ට්‍රැවල් විත් සුප්‍රීම් වෙතින් ඔබට කියනවා කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා අපි FB එක පැත්තට එහෙම ගිහිල්ලා බලන්න. අද කොහෙත් අපි එක්ක යන්නේ.
2: අද නිපු මම යන්නේ අනුරාධපුරයට තමයි. ඓතිහාසික තැන් ගොඩක් තියෙනවා. ඉතින් කොහොම කියලා ඉවර කරන්නද, කවදා කියලා ඉවර කරන්නද කියලා මම නම් දන්නේ නැහැ. අපි දන්නේ මේ ටිකයි. තව ගොඩක් තැන් තියෙනවනේ ඉතින් නේද. අද ට්‍රැවල් විත් සුප්‍රීම අපි යන්නේ මහාපාලි දානශාලාව බලලා එන්න.
1: මහාපාලි දානශාලාව
2: ලංකා ඉතිහාසයේ භික්ෂුන් වහන්සේලාට දන් දුන්නු රටක් නිතින් මේක නේද. එහිදී විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා 5000කට 6000කට පමණ දානවල ලබා දුන්නු දානශාලාවක් තමයි මහාපාලි දානශාලාව කියලා කියන්නේ. මහාපාලි දානශාලාවේ ඉතිහාසය දෙවන පෑතිස් රජතුමා දක්වා දිව යනවා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ මහා පුදුමාකාර විදිහේ තැනකට තමයි අපි යන්න හදන්නේ. ඉතින් යන්නේ කොහොටවත් නෙවෙයි, අනුරාධපුර වටවන්දනා පාරේ. කියන්නේ මේ ජයශ්‍රී මහා බෝ සම්බිඳුන් අභියස මාර්ගයේ යනකොට කුට්ටම්පකුණ හම් වෙන. කුට්ටම්පකුණ ටිකක් පහු කළා ඔයා හැතැම්මක් වගේ ඉස්සරහට යනකොට දකුණු පැත්තේ තමයි තියෙන්නේ. මෙතන මේ නෂ්ටාවශේෂ කීපයක්ම තියෙනවා. ප්‍රධානම එක තමයි මේ මහාපාලි දානශාලාව කියලා කියන්නේ. ඒ වගේම නටබුන් ගයක් තියෙනවා සහ දලදා මැදුරක් තියෙනවා. දැන් මේ මහාපාලි දානශාලාව තුළ මේක හඳුන්වනවා මහාපාලි දන්සල කියලාත් හඳුන්වනවා. මේ දන්සල කියන්නේ හේතුව තමයි ඔය ක්‍රිස්තු වර්ෂ 500 සියවසේ වගේ ලංකාවට පැමිණි චීන දේශාටන පාහියන් භික්ෂුව සඳහන් කරලා තියෙනවා. ඒ කාලය තුළ මේ මහාපාලි දානශාලාව තුළ භික්ෂුන් වහන්සේලා 5000ක් 6000ක් පමණ ඇවිල්ලා දානය වැළඳූ බවට උන්වහන්සේ සඳහන් කරලා
1: තියෙනවා.
2: එතකොට මෙතන තියෙනවා තාමත් ඔයාට බලාගන්න ඉතාම විශාල ගල්ඔරුවක්. මේ ගල්ඔරුවේ දිග අදට ඉතුරු වෙලා තියෙන ගල්ඔරුවේ දිග අඩි 27ක් පමණ වෙනවා. පළල අඩි 5ක් වගේ වෙනවා. හිතන්න පළල අඩි 27ක්, ඒවා සමාන පළල අඩි 5ක් දිග අඩි 27ක් වගේ වෙනවා.
1: මේවා
2: සම්පූර්ණයෙන්ම ගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයා මිහින්තලයට ගියොත් මිහින්තලෙත් මෙහෙම තැන් දැකලා ඇති. මේ මහාපාලි දානශාලාව කියලා කියන්නේ මහා පුදුමාකාර තැනක් කියන හේතුව තමයි ඒක. මොකද දිවා රාත් සමායන රාත්‍රි කාලේ තියෙන හාමුදුරුවෝ දානේ වළඳන්නේ නැහෙනි. උදෑසන දහවල් කාලයේ තුල භික්ෂුන් වහන්සේලා 5000-6000කට දන් සපයලා තියෙනවා. හිතන්න කොච්චරක් විතර දානේ අවශ්‍ය වෙලා තියෙන්නේ නැද්ද කියලා.
1: ඒකනේ.
2: මේවා කැමැත්තෙන්ම තමයි මිනිස්සු පිළිසකර මේ දානය සපයලා තියෙන්නේ මේ ස්ථානෙට. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගෙන් පසුව ඔය දුගී මගී යාචකයරත් අවශ්‍ය කරන දානමාන මෙතනින් ලබා දීලා තියෙනවා.
1: මෙතන
2: සදාහන් කරලා තියෙන විදිහට අතීතයේ තුල කියනවා මේ එළඹ සිටි පිරිවර ජනයා ඇති මේ මහාපාලි නම් බත්හලද එසේම භික්ෂූන් දහසකට අවුරුදු පතා පිරිනැමුවා කියලා මේ ශාලාවේ දානමාන කටයුතු.
1: ඉතින්
2: අතීතයේ මහා පුදුමාකාර දේවල් අපේ තිබිලා තියෙන. මහා සංඝයා වෙනුවෙන් අනුපමේය උදායකත්වයක් අපේ රටේ රජවරු ඒ කාලේ ලබා දීලා තියෙනවා. එතන වැදගත්ම කාරණා භික්ෂුන් වහන්සේට පමණක් නෙවෙයි, දුගී මගී යාචක සැමට මේ දන්ශාලාවේ භික්ෂුන් වහන්සේලා දානය ලබා ගැනීමෙන් පසු දන් ලබා දීලා තියෙනවා කියලා තමයි
1: කියන්නේ.
2: 5000ක් 6000ක් විතර දානය ලබාගත තැනක්ලු තින් මහාපාලි දානශාලාව කියලා කියන්නේ.
1: ඒ කියන්නේ චාමර භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට 5000ක් 6000ක් පමණ භික්ෂුන් වහන්සේලාට දානි දීලා ඊට අමතරව තවත් දුගී මගී යාචකයන්ටත් ආහාර ලබා දෙන්න පුළුවන් තැනක් බවට මේ ශාලාව පත්තරලා
2: තියෙනවා. ඉතින් එහෙම තැන් ගොඩක් තියෙනවනේ නේද? අපි අභයගිරිය සම්බන්ධයෙන් කිව්වත් පාහින් හාම් හිමියන් කියනවා නේද, අභයගිරියෙත් භික්ෂුන් වහන්සේලා 5000ක් හිටියා කියලා.
1: එතකොට
2: මේ ස්ථානයේ දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවල අවුරුද්දක් ඇතුළත තමයි මේවා පිළිසකර කරවලා තියෙන්නේ.
1: ඉතින්
2: ඒවත් තාමත් සමහර සෙල්ලිපිවල සඳහන් වෙනවා කියලා තමයි අතීතයේ කියන්නේ. අනුරාධපුරයට ගියොත් කුට්ටම්පකුණ පැත්තේ ගියොත් අනිවාර්යෙන් මේ ගරා වැටිය තියෙන නෂ්ටාවශේෂ වෙලා තියෙන ගොඩනැගිල්ලවල තියෙන මහා පුදුමාකාර ඉතිහාසයත් ඔයාලටින් කියවලා එන්න.
1: එහෙනම් ඉතින් අපි හෙට දවසේදීත් මේ වගේම ලස්සනම තැනකට අරන් යනවා කියලා පුරුදු වෙන ගමන් අපි ලෑස්තේ සින්දුව කිට යන්න. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.
0: Travel with

0: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
1: සිහින තිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඩි තැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ අතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබ
8: කෝටිපතියෙකුවන්
9: අයියෝ හීනයක්ද දැක්කේ පරාදේ
10: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
9: ඉවරයි අද
3: අහ කවද දැක්ක හිනේ
10: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
3: කොහොමද බුදුමවට හිතට දැනෙන සිංහහන්න
1: සතිය දවස් පහේම දවල් එකට
8: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා
11: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් 125ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
12: මම චන්දිමා බණ්ඩාර ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට 125ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
11: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
8: 89.1 89.3 Supreme Radio. Magi yanda, magi rata.

0: උදයාචාරි විනාඩි 24යි දැන් වෙලාව. ඔයාව එකයි යන්න ඕනේ මේ එක තරකට චාමර.
1: කොහෙටද?
0: ඒ කියන්නේ මම එකයි යන්න තැනකට. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ 14 වන සියවසේ අද්භූත බලයක් තිබුණු කාන්තාවක් නිසා මීයන් වන්දනාමාන කරන තැනකට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ.
1: මීයන්?
0: ඔව් මීයන්. මූෂික කියලා කියන්නේ අපි.
1: මීයක් නෙවෙයි මීයන්
0: නේ. මීයන් මීයන්. මීයෝ ඉන්නවා නේ මීයෝ. අනේ මීයෝ වන්දනාමාන කරන තැනකට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. කොහොම හරි මේ මීයන් වන්දනාමාන කරන මීයන්ටම වෙන් කරලා තියෙන දේවාලයක් තියෙනවා. හැබැයි මේ දේවාලය තියෙන්නේ ලංකාවේ නන් නෙමෙයි. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝක් කියන ස්ථානේ. මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
1: ඉන්දියාවේ.
0: ඉන්දියාවේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ එක එක ඇදහිලා තියෙනවානේ චාමර. ඉන්දියාවේ වන්දනාමාන කරන්න ඇති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් චාමර කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලයේ ඉන්නවා කියලා.
1: ඇතුලේ?
0: ඇතුලේ 25,000කට වඩා වැඩියෙන්. මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලෝ හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ. ඇත්තටම පිනක් තමයි චාමර. ඒ දේවාලේ ගියාම පස්සේ තමයි හිතන්නේ කොච්චර මේ පින්වන්ත මියෝ දින්න කියලා.
1: කැම්බීම ඔක්කොම හම්බ වෙනවා.
0: කැම්බීම හැමදේම හම්බ වෙනවා. හරිද? මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියට. 14 වන සියවසේ අද්භූත බලයක් තිබුණු කර්ණි මාතාවගේ මියගිය දරුවෙකු යම රජුගේ මැදිහත් වීමෙන් යලි ජීවත් කරවන්න උත්සාහ කළා තියෙනවා. එය සම්පූර්ණයෙන්ම කරන්න බැරි වුණත් යම රජුත් එක්ක ඇති කරගත්තු එකඟතාවයකට අනුව ඇගේ පරම්පරාවේ මීයන් අය මීයන් ලෙස පුනරුත්පත්තිය ලැබීමෙන් පසු ආපහු මිනිස් ආත්මයක් ලැබුණු බව විශ්වාස කරලා තියෙනවා.
1: හරි.
0: ඉතින් මෙන්න මේ විශ්වාසය නිසාම දැන් ඔවුන්ගේ පරම්පරාවේ ඉන්න කට්ටියනේ මීයන් බවට පත් වෙන්නේ. අනේ ඒ නිසාම මේ අයව අදහන්න ඕනේ, පූජනීයත්වයට සලකන්න ඕනේ කියලා මේගොල්ලෝ විශ්වාස කරන්න පටන් ගන්නවා. එතනින් එහාට මේ මියගිය අය කර්ණි මාතාවගේ පවුලේ අය බවත් මේ මීයන් ආරක්ෂා කළ යුතු බවත් දැඩි ලෙස විශ්වාස කරලා තියෙනවා. මේ කෝවිලට යනකොට මේ මීයන්ට කිරි, පැණි, මිහිරි ආහාර මේ හැමදේම පූජා කරනවා. වෙනමම හදාගෙන යන්නේ චාම්බර.
1: මේ පූජාවක්
0: තියෙනවා. මේ පූජාවක් තියෙනවා. හරිද? කොහොම හරි මේ දේවාලයේ ඇවිදිනකොට නිකන් හරි හම්බුනොත් එහෙම සුදු මීයෙක් හම්බුණා කියමුකෝ. සුදු මීයෙක් හම්බුණා කියලා කියන්නේ ඒක වාසනාවන්ත සිදුවීමක්ලු. ජීවිතේ හිතා ගන්නවත් බැරි දේවල් එයාලට හම්බ වෙනවා කියලා ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. කොහොම හරි ඉතින් මේ කර්ණි මාතා දේවාලයට යන බැතිමතුන්ට නොදනුවත්ව හරි නිකන් හරි මීයෙක් පෑගුණොත් එහෙම, ඉන්නනි මූෂිකෙක් පෑගුණොත් එහෙම ඒගොල්ලන් කරන දේ තමයි රනින් කරපු මීයෙක්ගේ පිළිරුවක් ගෙනල්ලා මේ දේවාලේ තියනවා. ඒ තරමටම මීයන් ගැන ලොකු විශ්වාසයක් මේ කර්ණි මාතා දේවාලයට එන ගොඩාක් කට්ටිය ඒ කියන්නේ විශ්වාසෙන් ඉන්නවා කියනකත් මතක් කරන්න ඕනේ.
1: මිනිසුන්ගේ විශ්වාසයෙන් හරි පුදුමයි තින්නේ.
0: විශ්වාසයෙන් හරි පුදුමයි. සාමාන්‍ය ශාමර අපි දැකලා තියෙනවානේ ගණදෙවි පිළිමයක් ගාව අනිවාර්යයෙන්ම පොඩියට මීයෙක් එහා පැත්තෙන් ඉන්නවා කියලා කියනවානේ. ගණදෙවියන්ගේ වාහනය තමයි මූෂිකයා කියලා, මූෂික රාජ කියලා හඳුන්වනවානේ. සාමාන්‍ය කියනවා මීයන් මතින් සංකේතාත්මක වෙන්නේ මිනිසාගේ ආශාවන්, නොසන්සුන් මනස, අහංකාරය. ඉතින් මේ හැමදේම ගණදෙවියන් පාලනය කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසාම මීයන් වන්දනාමාන කරන තැනකුත් ලෝකෙ තියෙනවා. මෙතන ගියාට පස්සේ සමහරකට හිතා ගන්න බෑ කොහොමද ඇවිදින්නේ කියලා චාමරේ. තරබටම සමහර වෙලාවට අපිරිසදුයි. හැබැයි ඉතින් ඒගොල්ලෝ දේවාලයක් විදියට ඒක තියාගෙන යනවා.
1: මේ වුණ වගේ ප්‍රශ්න නැද්ද නැනේ?
0: එහෙම නැතුව ඇතිරේද? ලංකාවේ අපිට තමයි වැඩි කොක්කම තියෙන්නේ. මම හිතන්නේ ඒ කට්ටියට ඒ ප්‍රශ්න නැතුව ඇති.
1: මිනිසුන්ගේ විශ්වාසයෙන් හරි පුදුමයි තින්නේ. ඒ විශ්වාසයෙන් ඇදහිලට ඉතින් අපිට මුකුත් කියන්න බෑ නේද?
0: අපිට මුකුත් කියන්න බෑ.
1: ඉතින් ඔයත් ගියොත් එහෙම යනවනම් යන්න ඉතින්. වග කියන්නේ නැහැ නේද?
0: එහෙම වග කියන්නේ නැහැ. නිකන් බලලා යන්න. ඇත්තටම කිව්ව චාම්බර එතනට මේ සංචාරක ආකර්ෂණයක් තියෙනවා කියන්නේ.
1: අනිවාර්ය වෙනස් අත්දැකීමක්නේ තියෙන්නේ.
0: ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්න අය එතනට ගිහිල්ලා වන්දනාමාන කරනවා වගේම තමයි ලෝකෙ විවිධ රටවල් වල ආපු කට්ටිය මේක පොඩ්ඩක් මේ අර ආවහම බස පොඩ්ඩක් එළියට වෙලා බලලා යනවා මේ මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඒ තරමටම ප්‍රසිද්ධ තැනක් තමයි ඉන්දියාවේ රාජස්ථාන් වල තියෙන කර්ණි මාතා දේවාලය.
1: සමහර අය ගනම් ඔය කතාව වට පස්සේ නිකන් හිරිය කරු පිපෙන්නේ නැති.
0: ඒ කියන්නේ අර පිරිසුදුකම 100,000ක් කියන කට්ටිය මොකද්ද මේ කියලා
1: සමහර අය ඉන්නවනේ කැමති යන්නේ. හරි ඉතින් එහෙම දේවල් ලෝකෙ සිද්ධ වෙනවා නේ. හැමතැනම ඉතින් එක එක දේවල් සිද්ධ වෙනවා ලෝකෙදි.
0: එහෙනම් ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් මුහුණට දෙන ගමන් අපි යමු සින්දුවකට.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොන්ඩි සුදු වෙලා මූනත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩ්ඩක්. කොන්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතල මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
4: ඔයන්නේ පඬිතු නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
6: මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: හදමු හදමු.
6: මම මේ GI box bar order කරන්න ආවේ.
4: දෙන්නංක හොඳ වර්ගයේ.
6: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
7: Menwa betin. දන්න කියන GI box bar.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින 5:00 උදේ 6:00 ඉඳන් 7:00 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: අත්පෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: මන්නම් කියන්නේ වැඩක් කරොත් වැඩක් කරන්න ඕනේ තමන්ගේ නම තියලන විදියට කියලා චාමර.
2: අනිවාර්යෙන්.
1: ඒ කියන්නේ වැඩක් කරොත් කියන්නේ නරක නෙමෙයි හොඳ. හොඳ වැඩක් කරොත් ඔයා තමයි කරේ කියලා අඳුරගන්න පුළුවන් වෙන විදියට ඔයා ලස්සනට වැඩක් කරලා
2: ඉන්නවා. ඔව් දැන් කියනවනේ අපිට නේද හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා නේද?
1: ඔව් කියනවා ඉතින්.
2: ඒ නිසා මේ නම තියලෙන්න වැඩ කරන්න ඕනේ. ඔයා හරියට වැඩේ කරොත් නම සදාකාලිකව තියෙයි නේද?
1: සමහරව නම් අර බාගෙට වැඩක් කරලා ආවට පස්සේ ආ මෙයා වෙන්නද ෂුවර්ටම කරන්න නැති කියලා හිතනවා.
2: ජාත්‍යන්තරයට නමුත් තියෙනවා. අපේ උරක් අයින්නේ වගේ ආයෙනේ තින්නේ.
1: එහෙම නැතුව මේ අර ඇත්තටම වැඩක් කරොත් එහෙම ආයා තමයි වැඩේ කරන්න නැති කියලා හොඳ විදියට හිතන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. දැන් වෙල්ඩින් වැඩක් එහෙම කරද්දී ආයා තමයි කරලා තිනු. ඔයා එයාගාවට යන්න මට 100,000ක් විශ්වාසයි එයා කරනවා කියලා. එහෙම කවුරු හරි ඔයාව විශ්වාසයෙන් රෙකමන්ඩ් කරනවා නම් අනේ ඉතින් එයාගේ නම නම් කන්නේ වහරිද? අනිවාර්යයෙන්ම වැඩේ හරියට පිළිවෙලට කරලා එන්න ඕනේ. ඉතින් ඔයා වෙල්ඩින් කර්මාන්තේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන මේ වෙද්දි දන්නවා.
2: මොකද ඉතින් SLS සහතිකයේ තියෙන ලංකාවේ පළවෙනි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. ඒ වගේම අවම ලෝබර් අවම දුම් විමෝචනේ බල ශක්ති කාර්යක්ෂමතාවයේ ඉතා වැදගත්. ඒ නිසා මේ ඔය අනිවාර්යයෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්න වගේ කර්මාන්ත ඉතාමත් හොඳින් කරගෙන යන්න වඩ පුළුවන්කමක් තියෙනවා. විශ්වාසනීය විදිහට කරගෙන යන්න කාලාන්තරයක් තිස්සේ විශ්වාසනීය වෙළඳ කරුවෙක් බවට පත් වෙන්න, එහෙම නැත්නම් තමන්ගේ දේ හරියට කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පතෝර ගන්න ඕන.
1: තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ තමයි තමන්ගේ අතට වැඩිපුර මුදල් හම්බ වෙන්නේ චාමර. මොකද ඒගොල්ලෝ දන්නවා ලාභය තියාගෙන යන්න ඕනි කොහොමද, මොම්මගේ හරියට ව්‍යාපාරයේ ආදායම් වේදම් කළමනාකරණය කරගන්න ඕනි කොහොමද, එතකොට අතේ මුදල් ටිකක් වැඩියෙන් හම්බ වෙනවා නේද කියන අදහස එනවා. එතකොට හරියට දේවල් කරගෙන යද්දි හිතෙනවා මම පොඩ්ඩක් හොඳ ගුණාත්මක තත්ත්වයේ දේවල් ටිකක් ගන්න ඕනේ. මොකද හැමෝම කැමති ඉන්නේ චාමර තමන්ගේ ජීවිත උසස් තත්ත්වයෙන් අරගෙන යන්න. ඒක හොඳටම නොවේ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඇඳුමක් එහෙම තමන් ආස කරන දැන් වෙනදත් අපි බලන්නේ ගිහිල්ලා ගානනේ මුලින්ම චාමර. ඇඳුමට කොච්චර ආස වුණත් අපි ගිහින් බලන්නේ ගාන. ඊට පස්සේ කෑමකට කොච්චර ආස වුණත් අපි ගිහින් මුලින් බලන්නේ ගාන. අන්න එහෙම නැතුව තමන්ට ගණන් ගැන හිතන්නේ නැතුව කන්න පුළුවන් වෙන තමන් ආස කරන දේවල් ගන්න පුළුවන් වෙන තරමට වාගේ බිස්නස් එක දියුණු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම වාගේ ජීවිතය හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ට වාහනයක් එතකොට ගයක් හේම හදද්දි ගණන් බලන්නේ නැතුව හදන්න පුළුවන් තරමට වා දියුණු වෙන්න ඕනේ. ඒ අතරේ දැන් අපේ කඩේම පාස් කරගෙන නැද්ද අපි මුලින්ම එන තැන තමයි චාමර මේ කෑම එතකොට ඇඳුම් කියලා කියන්නේ. ඊට පස්සේ තමයි අපි එතන ඉහත ලොකු ලොකු තැන් වලට යන්නේ. ඉතින් කෑම එහෙම ගන්න ඔයා ගුණාත්මක බවෙන් යුක්ත ටිකක් අඩු මුදලකට හොයනවා නම් මොකද හැමෝම දන්නවා මේ මුලින්ම ව්‍යාපාරය පටන් ගත්ත විතර ඒ තරමටම හෙන ලොකු ගානකින් මම බඩු ගන්න කියොත් එහෙම ප්‍රශ්නයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඉතින් ඔයා එහෙම හිතනවා නම් ඔයාට පුළුවන් කසාගල ග්‍රීන් සුපර්කට යන්න. ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ ඔයාට පුළුවන් සාධාරණ මුදලකට ලබා ගන්න. කාට වුණත් කවුරු වුණත් කොහොම වුණත් ප්‍රමිතිය යුක්ත භාණ්ඩ ගන්න පුළුවන් වෙන්නේ කසාගල ග්‍රීන් සුපර්කෙන් අඩු ගානකට. ඒක තමයි හොඳම දේ.
2: අනිවාර්ය ඒක නිසා තමයි මේ අලුත් තැනක් අඩුම විලක් කියලා අපි කසාගල ග්‍රීන් සුපේකට
1: කියන්නේ.
2: මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල ශාඛාවන් තියෙනවා දැනට. තව ශාඛාවන් රටවටේ ආරම්භ කරන්න තමයි යාළගේ සූදානම
1: තියෙන්නේ.
2: ඔය අත්‍යවශ්‍ය හාල් සීනි පිටි පරිප්පු වගේ අත්‍යවශ්‍ය දේවල් මේ ආනයනය කරන දේවල් මෙයාලා ඍජුවම තමයි ආනයනය කරන්නේ. ඒ වගේම ග්‍රොසරි අයිටම් හැම දෙම දිවේනේ අඩුම මිලට ගන්න පුළුවන්. ඔය ළඟපාත ඉන්න ගිහිල්ලා බලන්න දැනටම සමහර අය නම් අනිවාර්යයෙන්ම කසාගේ ග්‍රීන් සුපර්ම තෝරගෙන නැත්නම් තමන්ගේ දෙට්ට අවශ්‍ය කරන බඩු බාන්න ගන්න. අනිවාර්යෙන් ඉතින් ගිහිල්ලා බලන්න ඕනි තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ.
1: නිකන් හරි හිතන්න කොයි ඉන්න අතරට අද සම්පතක් එහෙම හැදුනොත් එහෙම.
2: හැදෙන්න ඕනි අනිවාර්යෙන්.
1: ඒක නේ යන්නේ.
2: එහෙම ඇදුනොත් ඉතින් 250,000ක් දක්වා මුදල් තියාග තියෙනවා. දැන් දවසක් ඇතුළත අපිට තියෙන වියදම් ටික කළමනාකරණය කරගන්න. හොඳම ලොතරැය තමයි අද සම්පත ලොතරැය. ජාතික ලොතරැය මල්ලෙන් ඉතින් විවිධ අවශ්‍යතාවයන් සඳහා විවිධ හේතු නිසා අපිට ටිකට් හඳුන්වා දීලා තියෙනවානේ. දැන් මහජන සම්පත දිරුම් මාරෙන් තමයි අද සම්පත ජයග්‍රාහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපුණොත් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපන රුපියල් 50,000ක් තියෙනවා වගේම අවසාන අංක 3 ගැලපුණොත් රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන්. අනිකු සෙසු තෑගි සමගින් ඔයාට අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත ලොතරැය. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අපිට අරන් එන්නේ. ජාතික ලොතරැය මණ්ඩලය හැර වෙන කවුද ඉතින්?
1: වෙන කවුරුත් එහෙම අරන්ගෙන නෑනේ. අපි ගැන හිතන්නේ අපිට හැමදාම ආදරේ කරන්නේ ජාතික ලොතරැය මණ්ඩලය.

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: Godrej Air Power Pocket Fragrances දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සලසන්න. Godrej Air Power Pocket Fragrances.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට. Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870-290-290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේ මුල්ල, නාරම්මල සහ ගම්පොළ.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දවල්.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: සමහරු චාමර ලෙඩක් හැදුනම පස්සේ කියන්නෙත් නෑනේ, නිකන් ඔහෙ ඉන්නවා. ගොඩක් අය කියන්නේ නෑනේ. දැන් අප චාමර වුණත් කියන්නේ නෑ. චාමර වුණත් ලෙඩක් හැදුනම පස්සේ කියන්නේ නෑ. දරාගෙන ඉන්න ඔහෙම ඉඳලා හරියන්නේ නෑ. සමහරුන්ට ඔළුව කැක්කුමක් හැදුනම පස්සේ කියන්නේම නෑ. මූණ නිකන් දෙක කරගෙන හට්ටිය කරගෙන ඇස් දෙක රතු කරගෙන ඉන්නවා. ඉතින් එහෙම ඉන්න හරියන්නේ නෑ. ඔය අනිවාර්යයෙන්ම කියලා බෙහෙතක් ගන්න ඕනේ. දැන් ඔළුව කැක්කුම ඉක්මනටම හොද කරගන්න විදි තියෙනවා. සමහරු නම් නිකන් හොරටත් කියන්නේ නෑ. ඔළුව කැක්කුම මේ නෑ නෑ හොරටත් කියනවා.
2: සමහරුන්ට හිසේ කැක්කුම හැදෙන විදිහට කියන්නේ යොත් එහෙම ඒක හිතනවා බොරුවක් කියලා. ඒ නිසා මිසු කියන්නේ.
1: ඇත්ත ඇත්තන් නිතන එහෙම එකක් තියෙනවා. මේ කමක් නෑ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගාව මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්නකෝ. මෙල් ඩෝල් කාඩ් එක තියාගෙන ඒකෙන් ඔයාට ඔළුව කැක්කුම හැදෙන වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට බොන්න. හරිද?
2: අනික සමහර මිනිස්සු නිසානේ ඔළුව කැක්කුම
1: හැදෙන්නේ.
2: ඒ මිනිස්සුන්ට ඒක කියලා වැඩකුත් නෑ නේද? ඒ මිනිස්සු තමයි ලොකුම හිසේ කැක්කුම.
1: පොඩේ ඉන්නකෝ දැන් මම ඔයාට ඔළුව කැක්කුම හැදෙනවා කියලා.
2: ඔයා නෑ නෑ මම කියන්නේ.
1: දැක්කනේ.

0: යන පොදුවේ කියන්නේ
1: දැක්කනේ දලා මම දැක්කනේ චාමර නොකියා කිව්ව මන් නිසා තමයි ඔලු කෙක්කම හැදෙන්නේ කියලා. හරියට කමන්නේ ඉතින්. කමන්නේ.
0: හැවන් තොප්පි දාගන්නද ඉන්නවද? මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්නේ. ඔය කාටවත් ඉතින් එතකොට කී කී ඉන්න ඕනේ නැහැ. ඔය අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න, බෑග් එකේ දාලා තියාගන්න. පැරසිටමෝල් විශේෂයක් විදිහට ඔයාලට ඉක්මන් සහනය සලසනවා.
1: ඒ අතරේ ඔයාලට ඉක්මන් සහනය දැන් ඒ පැත්තෙන් දෙනවානේ, බෙහෙතක් විදිහට දෙනවානේ චාමර. අපේ හිතේ තියෙන වේදනාවන් වලට මෙල්ඩෝල් අරගෙන තේරුමක් නැහැ. ඒකට ගන්න ඕනේ NLB ධන නිධානය. හිතේ තියෙන වේදනාවට හොඳම සහනය අරන් එන්නේ NLB ධන නිධානය. මොකද ඒකට හේතු වෙන්නේ සල්ලි ප්‍රශ්න තියෙනවා.
0: ඔව්.
1: ඊට පස්සේ ආපහු මේ තව තවත් ප්‍රශ්න
0: තියෙනවා.
1: ඉතින් අන්නේ ප්‍රශ්න ඔක්කොටම NLB ධන නිධානයේ උත්තර අරගෙන එනවා. කෝටි ගානක මුදලුත් එක්ක තමයි ඔයාටේ උත්තරේ අරගෙන එන්නේ.
0: ඉතින් මතක් කරන්න ඕනේ කෝටිපති ධන නිධානයේ ලොතරැය තුලින් මැයි මාසයේදී කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ලබා දුන්නා කන්ද උඩරට ප්‍රදේශයේ වාසනාවන්තයෙකුට.
1: අනිවාර්යයි.
0: ඊළඟ වාසනාවන්ත වෙයා වෙන්න පුළුවන් කෝටි ගානක දිනුම් අවස්ථාව තමයි හම්බෙන්නේ. ඒ වගේම තමයි දැන් සෑම ඉරිදා දවසකම Sunday bonus වාසනාවත් ඔයාලට ලබා දෙන්න ඔන්න තීරණය කරලා තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයපත් වැඩි වැඩියෙන් අරගෙන කෝටි ගානක දිනුම් අවස්ථාව වාගේ කරගන්න තියෙනවා යාට.
1: ඔන්න දැන් තමයි ශාමර ගොඩක් ඇයට පොඩ්ඩක් ඒ කියන්නේ සල්ලි ටිකක් අතර හම්බුනහම පස්සේ Tamanට අත්‍යවශ්‍ය දේවල් ටික මතක් වෙන්නේ. දැන් හිතන්නක අපිට දැන් ගොඩාක් අය ඉන්නව පවුලේ සමහර ලොකු දරුවෝ ඉන්නවා ශාමර මුළු පවුලේ බර කරට අරගෙන Tamanගෙන් වෙන්න ඕන හැම යුතුයකමක්ම ගෙදරට කරනවා ශාමර. සමහර වෙලාවට හිතන්නක ගෙදර ආර්ථික තත්ත්වය ටිකක් අමාරුයි කියලා. ගෙදර ආර්ථික තත්ත්වය අමාරු නිසා Tamanගේ උසස් අධ්‍යාපන කටයුතු ඒගොල්ලෝ ටික කාලයක නතර කරනවා. මම සල්ලි හම්බුනහම පස්සේ මම මගේ දේවල් ටික කරගන්නම් කියලා කියනවා. එහෙම ඉන්න දරුවෝ ඕන තරම් ඉතින් එහෙම ඉන්න දරුවන්ට ඒ තමන්ගේ උසස් අධ්‍යාපනය කරගන්න ශිෂ්‍යත්වයක් එක්ක හම්බුනොත් ඒක ගොඩක් හොඳයිනේ චාමර. එතකොට අර සල්ලි ටිකක් පොඩ්ඩක් ඉතුරු කරගෙන හිමින් සේර තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන් මෙහෙම අයට ඇදෙන්න ඕනේ මේ වගේ දේවල්. විශේෂයෙන්ම දැන් චයින ලංකා එඩුකේෂන් ඔස්සේ චීනට ගිහිල්ලා ශිෂ්‍යත්වයක් සමගින් හොඳම උපාධියක් ඔයාගේ විෂයත් එක්ක ඔය අයරල් සමත් වෙලා ඉන්නවනම් ඔයාගේ විෂයත් එක්ක හොඳම උපාධියක් මුළු ලෝකෙම පිරගත් උපාධියක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින්.
0: දැන් ඔයා හිතනවා ඇතිනේ කොහොමද ඉතින් මට එහෙම ශිෂ්‍යත්වයක් දෙන්නේ? මොකද මම උසස් පෙළට ඉතාම හොඳ සාමාර්ථ ලබාගෙන නැහැ. මම සාමාර්ථ කීපයක් විතර කියන්නේ සමත් වෙලා විතරයි තියෙන්නේ. ඒතොර කොහොමද මට ශිෂ්‍යත්වයක් දෙන්නේ කියලා වගේ කල්පනා කරනවා ඇතිනවා නේද? ඒකට උත්තරය අපි හරියටම කියන්න කියලා ડોක්ටර් භාග්‍යගෙන් දැනගන්න පුළුවන් ගන්න. සහ ඉතින් සමස්තයක් විතර කියනවා නම් චීනය තමයි මේ ශිෂ්‍යත්ව ලබා දෙන්නේ චීන රජයේ විසින්. ඒතකොට ඉතින් මේ ශිෂ්‍යත්ව 104ට බලන්නේ ඔයාගේ උසස් පෙළ පමණයි බලන්නේ. ඔයා සමත්ද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒක නිසා මේ මහා ලොකු දේවල් බලන්නේ නැහැ. අපරාධ නිකන් ඒකට උත්සාහ නොකර ඉන්න එපා. ඒ නිසා අනිවාර්යයෙන්ම ડોක්ටර් භාග්‍යට කතා කරන්න චයින ලංකා එඩියුකේෂන් එක කතා කරලා වැඩි විස්තර දැනගන්න. හරි, ඔයා තාමත් ඉඳන් ඉන්නව නම් මට හම්බෙන්නේ නැති වෙයි, මට අවස්ථාවක් නැති වෙයි කියලා. එහෙම හිතන්න නැතුව දැම්ම කෝල් එකක් දෙන්න.
1: ඔව්, දැම්ම කෝල් එකක් දෙන්න 077.290290ට. අනික හෙට සහ අනිද්දා කියන දවස් දෙකේ ඔයාට සම්මුඛ පරීක්ෂණ තියෙනවා. මොකද 2027 පළවෙනි කාණ්ඩය වෙනුවෙන් ඔන්න දැන් ඉඳන් ඔයාට අවස්ථාව තියෙනවා මේ සුදුසුකම් ලැබලද නැද්ද කියලා දැනගන්න. මොකද සම්මුඛ පරීක්ෂණයෙන් ඔබව තෝර ගන්නවද නැද්ද, ඔබට ශිෂ්‍යත්වයක් හම්බෙනවද කියන එක පවා ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න ડોක්ටර් භාග්‍යට 077.290290ට.
0: ඉතින් මතකනේ දවස් දෙක, හෙට සහ අනිද්දා කියන දවස් දෙකේ තමයි සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ. ඉක්මන් කරන්න මේ පණිවිඩය දැන් ඔය අහගෙන ඉන්නවා නම් දැම්ම කෝල් එකක් දීලා අහලා බලන්න. තවත් පාඨමාලා රසක් තියෙනවා, උපාධි තියෙනවා, ඒ වගේම ඩිප්ලෝමා තියෙනවා, පූර්ණ කාලීන අර්ධ කාලීන ශිෂ්‍යත්ව රසක් සමග අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න චයින ලංකා එඩියුකේෂන් එක තෝරගන්න ඕනේ ඔය.
1: අනික උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන්. ගොඩක් අය ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ චාමර. උගන්වන්නේ චීන භාෂාවෙන්ද කියලා නෑ, ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්වන්නේ. අනික ඔයා යන්න කලින් චීනට යන්න කලින් ඔයාට වෙනම පාඨමාලාවක් තියෙනවා. චීනට ගිහිල්ලා ඔයාගේ අධ්‍යාපන කටයුතු කොහොමද කරගන්නේ, එතකොට ගිහිල්ලා අපි ඉන්න ඕන විදිය මොකක්ද, ඊට යන්න කලින් හැම පුහුණුවක්ම ඔබට ලබා දෙනවා. කිසිම බය වෙන්න දෙයක් නෑ. එන්ට්‍රන්ස් එක්සෑම් එකට මුහුණ දෙන්න කලින් ඔබ කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක පවා මේගොල්ලෝ උගන්වනවා. ඉතින් ඔබට බය වෙන දෙයක් නෑ. හරි පහසු වෙනවා ගේ හැමදේම. චයින ලංකා එඩියුකේෂන් එකත් එක්ක එකතු වුණොත් කරගන්න පුළුවන්.
0: ආය අධ්‍යාපන සිහින සබෑ කරගන්න පුළුවන්
1: නේද? අනිතිනන්ටයක් අමාරුයි. ඒක හැබෑ කරගෙන ඊට පස්සේ වැඩ
0: නැහැ නේ ඔක්කොම කරන්න නේද?
1: ඊට පස්සේ ඔන්න රැකියා හිනේ ඔයාටම හැබෑ කරගන්න පුළුවන්. මොකද ඔයා ගන්නෙ ලෝකෙම පිළිගත්තු උසස් ඩිග්‍රියක් නිසා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තන නිතහනය ලොතරයිය රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමමිලට ගතහැකි නවතම සුපිරි වෙලන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකා.

0: උදලවයයි විනාඩි 8යි දැන් බලව අපේ අවසාන පැයට තමයි අපි හිමින් හිමින් ඇවිත් තියෙන්නේ.
1: අනිවාර්යයෙන් ඉතින් මෙල්වා ජීඅයි බට ඉන්නවා අපිත් එක්ක නේද? නිෂ්පාදනයන් උන්ට අනිවාර්යෙන් මෙල්වා ජීඅයි බටම තෝරගන්න.
0: ඒ වගේම තමයි ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදය අරන් යන ජාතික රටරයි මණ්ඩලයත් අපිත් එක්ක මේ ගමන යන එකතලා ඉන්නවා.
1: දැන් ඔයා මේ බස් රථවල ගමන් කරලා තියෙනවා නේද?
0: අම්බෝ.
1: ඔයා එනකොට එන බස් රථේ මොකද්ද?
0: මං ඉතින් එක එක සමහරකට කළුතර කොළඹ එනවා, සමහරකට අම්බලන්තොට කොළඹ එනවා, අම්බලන්ගොඩ කොළඹ එනවා, ඊට පස්සේ ආපහු
1: එහෙම එකක් නෑ වෙන එක නැගෙන නංගන එක නැගලා එනවා නේද?
0: දුර බස් එක නැගලා එනට අග්ගා.
1: එතකොට හරි ඉඳ ගන්න හම්බෙන්නේ නෑනේ සාමාන්‍යයෙන් නේද?
0: කවදාවත් නෑ.
1: ටිකක් ඉඳගෙන යනකොට එහෙම මේ හරි අපූරු දේවල් වෙනවානේ බස් රථවල.
0: මොනවාද?
1: අපි අර ඉඳගෙන ටිකක් හිතන්නකො අර සීත සුළං වදින අර ටක ටක ටක ටක ගල සද්ද එන වීදුරු ළඟ ජනලේ අයිනෙම සීට් එකේ වගේ ඉඳගෙන යනකොට අපිට හා දැන් අපි ඔක අපිට ලොකුවට දැනෙනවා මේ හිටගෙන ඉන්න මිනිස්සුන්ගෙන් අපි ෆෝන් එක කන්න වගේ බලන් ඉන්නවා නේද? සමහර අය නිකන්
0: එහෙම තියෙනවා.
1: අපි මොකද්ද කරන්නේ? සමහර නිකන් රැස්තරෙමුත් මෙහෙම මෙහෙම යනවා නිකන් අපි යන යන පැත්තට එහෙම නේද?
0: ආ.
1: එහෙම ඉන්නවා සමහර ඉන්නවා මේ අපි ළඟම ඉඳගෙන ඉන්න අයත් මේ අපි ෆෝන් එකේ මොකද්ද කරන්නේ වගේ එකක් නිකන් ඕපු දූප බල බල ඉන්නවා ටිකක් තියෙනවා නේද?
0: මර කරන්න වැඩක් නැහැනේ චාම්බර ෆෝන් එක දැන් හිටගෙන ෆෝන් එක අල්ලන් ඉන්නත් බෑ. එතකොට කරන්නේ අනිත් කෙනාගේ ෆෝන් එක මොනවද බලන්න කියලා බලලක.
1: සාමාන්‍ය මගේ අතිනුත් එහෙම බැලිලා තියෙනවා. සමහරු රවල බලලත් තියෙනවා ඒකට. ගුටි කන්නතු 99න් බේරුණු අවස්ථාවක් තියෙනවා.
0: හරි.
1: සමහර අය ගුටි කන්න ගිහිල්ලත් මම දැකලා තියෙනවා ගුටිත් කාලා තියෙනවා සමහරු. ඇයි මොනවද බලන්නේ ඇයි කියලා සමහරු අහනවා නේද?
0: මේ ළඟදී මට මේක වැඩක් හරිද? මම මේ කුරුණෑගල කොළඹ බස් එකේ යනකොට මේ පිටිපස්සේ හිටපු එක්කෙනා මගේ ෆෝන් එක දිහා තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. මම ඒක හරියටම දැක්කේ අපි යාළුවොත් එක්ක chat කර ගියේ වෙලාවේ. එතකොට අර වීඩියෝ වලින් message යවන්න පුළුවන් විදියක් තියෙනවනේ දැන්. මං ඒක on කරගත්ත ගමන් පිටිපස්සේ ඉන්න මිනිස්සු මගේ ෆෝන් එක බලාගෙන හිටියේ කියලා මම දැක්කා. මොකද මෙහෙම හිටියේ මොනසත් කරගන්න දෙන්නේ නැතුව නා ඒ මොනසත් අග ගන්න අනිත් පැත්තට ගියා.
1: සමහර වෙලාවෙම දැක්කට පස්සේ මාටුනම වෙලාව කීයද කියලා අහනවා නේද?
0: එහෙමත් කරනවා.
1: හරි හරි දේවල් එනවා. දැන් මේක මේ සයන්ස් කියන්නේ අපිට ජීවවිද්‍යාත්මකව ගන්න පුළුවන් කාරණාවක් මෙතන තියෙන්නේ.
0: එහෙමද?
1: ඒ කියන්නේ මෙතන තියෙන කුතුහලය. මනුස්ස කුතුහලය මේක. මේක මේ සයිකොලොජිකල් මේ කියුරියෝසිටි එකක් තමයි මේක. හරි ඒක විද්‍යාඥයින් හඳුන්වනවා. අපේ මොලේ හැම වෙලාවකම කැමතිලු අනුන්ගේ දේවල් හොයන්. කුතුහලයක්. දැන් මොකද්ද මෙයා මේ ෆෝන් එකේ කරන්නේ? මෙයා මේ පෙම්වතත් එක්ක මොකද්ද මේ කරනවා ඇති සමහර වෙලාවට. එහෙම නැත්තම් මේ මනුස්සයා මොනවද මේ බලන්නේ? ඒ වගේ අපි මොලේ ගොඩක් කැමතිලු මේ අනුන්ගේ දේවල් හොයන්න. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ, කුතුහලය මොකද්ද? මේ වගේ මේ විද්‍යාත්මක කාරණාවක්ලු මෙතන තියෙන්නේ. කොටින්ම කියනවනම් සයන්ස් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාලට මීට පස්සේ කියන්න තියෙන්නේ එහෙම ඔයා බලලා මාට්ටුනහම මේක මානව විද්‍යාඥයින් කියලා තියෙන ඉතින් මේක සයන්ස් එකක්. කුතුහලයක් තියෙන නිසා තමයි මෙහෙම බලන්න කියලා තමයි ඔයාලට කියන්න තියෙන්නේ. මම මේ කියන්න හැදුවේ මේ ඔය අපි අනුන් වෙනුවෙන් අනුන්ගේ දේවල් හොයන්න යොදවන කාලය තමන්ගේ දෙයක් පරීක්ෂණයක් කරන්න තමන්ගේ අධ්‍යාපන වැඩකඩුවත්තක් වෙනුවෙන් කළා නම් අද සමහර වෙයි බස් එක යන අපේ වැඩිහිටියෙම මහාචාර්යවරු වෙලා
0: නේද?
1: අනුන්ගේ දේවල් හොයන්න නැතුව තවන්ගේ දේවල් කරගන්න පුළුවන් එක ගොඩක් හොඳයි.
0: මම සමහරක් අර තවත් දැකලා දිනවා මේක මේ ඇත්තටම බැලුවා නෙමෙයි බැලුණා එදා නම් හරි. මේ කොහොමාරි එයාට හිටගෙනම තමයි හිටියේ. හිටගෙන ඉන්න ගමන් ඉන්න කේන්ති මූණක් දාගෙන ටයිප් කරනවා චාවර. මං ඒත් කල්පනා කරේ බස් එකේ හිටගෙන ටයිප් කරලා තියෙන්නේ දේශපාලන පක්ෂයකට බැනලා. හරිද? එක දිගටම බැනලා දාලා තියෙනවා. ඊට පස්සේ ඒ කමෙන්ට් එකක් දාලා ඊට පස්සේ හොයන්නත් මට බලන්න පුළුවන් මොකක් හරි එකක් තියෙනවද කියලා. ඒක ඔය ඔය අර බස් එකේ සෙනඟ මැද්දේ හිටගෙන තනිය අතින් එල්ලිලා ඒ වැඩේ කරන් යනවා කියලා කියන්නේ චාවර මන්නගෙන සම්මානයක් දෙන්න වටිනවා.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන් අනුන්ගේ ස්ටෝරි හොයන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ ස්ටෝරි හරියට හදාගන්න තමයි තියෙන්නේ නේ.
0: අනිවාර්යෙන්.
1: ඉතින් මේ අනුන්ගේ දේවල් හොයලානින් කුටි කන්නරයි යන්න එපා. ඕක සයන්ස් එකක් කියලා මේක මෙහෙමයි වෙන්නේ කියලා කියන්න යන්න එපා. ඊට පස්සේ
0: අපි ඔයගෙ කියන්නත් එපා. හරි.
1: පිළිව කියලා කියන්න එපා. කොහොමයි ඉන්නවා ඉතින්.
0: එහෙනම් අපි ඔබ මේ සින්දුවට දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංගින් ඉන්න. මං යනකොට චුට්ටක් වගේ ෆෝන් එකෙන් බැලුවට කමක් නැද්ද? බැලනවා සමහර කරලා ෆෝන් එකේ මේ චාර්ජර් එක දාලා තියෙනවා.
1: මොන මැද නහය දෙන්න. මුන් තියෙනව නේද නහය?
0: ඔව් නහයක් තියෙනවා.

0: Supreme Radio.
1: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: Godrej Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
10: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
11: ටුවරිස්ට් වීසාවකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
10: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
9: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
12: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
13: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
12: ලීඩ් කරන
14: ඔබ ඉන්නේ කොහෙද කියලා
15: බොරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
16: Back to back සින්දු අහන්න.
17: Let's go.
18: Every weekday at 4 PM in Port Town with Ashi Ali.
19: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව නුතරයේ රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
20: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්වැලක්. සෑහෙන දුක් විඳින ජීවිත වෙන්නේ. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
19: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
6: 89.1 89.3 Supreme Radio.
7: Magi hande, magi rata.

0: උදනවයයි විනාඩේ 23යි දැන් වෙලාව. මම්මි කල්පනා කරේ චාමර අපේ ජීවිතේ වෙනස් වෙන විදිහ හරි අමුතුයිනේ. ඒ කියන්නේ අද
1: වෙනස් වීම වල තියෙන එකම වෙනස තමයි නොවෙනස් වන ඉස්සරහට යන එක නේද?
0: ඔව් නොවෙනස් වෙ ඉස්සරහට යන එක. හැමදේම වෙනස් වෙනවා. අපිට වෙනස් වෙන කිසි දෙයක් නැහැ.
1: නොවෙනස් වෙන එකම තේ වෙනස් වීමයි කියනවනේ ඉතින් නේද?
0: ඔව්. අපේ රූපේ වෙනස් වෙනවා. එතකොට අපේ අධ්‍යාපනික මට්ටම වෙනස් වෙනවා. අපේ ජීවන තත්ත්වය වෙනස් වෙනවා. සමහර අය කියන දයක් තමයි රස්සාවට එනකොට නම් එයා හිටියේ මෙහෙම. දැන් බලන්නකොනේ. රස්සාවට එනකොට නම් හිටියේ කොහොමද? කෙලින්ම නිකන් මේ අර කොහෙන්ද මන්ද ඔබ කෙනෙක් වගේ හිටියේ. හැබැයි දැන් නම් ඉතින්
1: හරියට උඹහෙන් අදලා ගත්ත තලගෝයා වගේ හිටියේ.
0: දැන් නම් ඉන්නේ පොෂ් විදියට තමයි කියන්නේ කියන්නේ.
1: දැන් අඳින ඇඳුම් පේන්නද බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින් අපි දන්න දේ කාලේ හිටපු විදිය මොونی කියන්නේ නේද?
0: මිනිස්සුන්ට පඩියක් හම්බෙනකොට මිනිස්සු يعني සමාජෙත් එක්ක ගැටෙනකොට මිනිස්සු තව තවත් වෙනස් වෙන්න පුරුදු වෙනවා චාමර. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට මුදල් නැතිකම නිසා මිනිස්සු පාඩුව පැත්තකටලා හිටියට මුදල් තියෙනකොට මිනිස්සු උත්සාහ කරනවා තමන් ලස්සනට ඉන්න තමන්ට හොඳ දේවල් එකතු කරගන්න. ඒ දේවල් වෙනවා. අපි ඒවට කතා කියලා තේරුමක් නැහැ. මොකද රස්සාවට ආපු දවසේ ඉඳන්ම රස්සාවෙන් යන දවසෙත් එහෙමම මිනිස්සෙක් ඉන්නව නම් පෙනුමත් එහෙම නම් එතන වෙනසක් වෙලා නැහැ නේ. ඒ කියන්නේ රස්සාවට ගියපේ වැඩකුත් වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය අපි ආශ්‍රය කරන මිනිස්සු ඉන්නවනේ. අපි ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක අපේ ජීවන තත්ත්වය හැදෙනවා. ඒක තමයි ඇත්තම කතාව. හිතන්නකෝ දැන් මම ඔයත් එක්ක ඔයාව ආශ්‍රය කරනවානේ සාමාන්‍ය. දැන් ඔයා පාංජාති කන්නේ නැහැ. පිටිකෑම වැඩිපුර කන්නේ නැහැ. එතකොට අපිට වැඩිපුර පිටිකෑම කැවෙන්නව නැහැ. මොකද ඔයා කන්නේ නැති නිසා අපි ඔයත් එක්ක කෑම කන්නේ සාමාන්‍ය. එතකොට අපේ ජීවන තත්ත්වෙත් පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක හොඳ විදියට වෙන්නේ. දැන් හිතන්නකෝ මේ හැමෝටම ඉදිසියා කර කර හැමෝටම බැන බැන ඉන්න මිනිස් එක්ක අපි ඉන්නවා කියන අපිටත් ඉබේම ටික දවසක් ඇදී අන්න ඒ වගේ ගතිගුණ තමයි ඉන්නේ. අපිටත් හිතෙන්නේ මේ දේම කරන්න.
1: බොරුව වුණත් කියන්න ඔක ඇත්තක් වෙනවා කියලානේ කියන්නේ නේද?
0: අන්න ඒකනේ. ඉතින් ඒ නිසා මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී හැමතිස්සෙම ජීවත් වෙන්න පොඩ්ඩක් මේ හැම දෙයක් ගැනම සුබවාදීව හිතන එතකොට තමන්ගේ දේවල් හදා ගන්න ඕනි කියලා හිතන මිනිස්සෙක් එක්ක එහෙම නැතුව අනේ මට මේක කරන්න බෑ කියලා හිතන්නත් වෙන්න බෑ. දැන් සමහර අය හිතනවා මම අධ්‍යාපනය ගන්න ඕනි. මම හැමදාම අධ්‍යාපනය ගන්න ඕනි. වයසට ගියත් මිනිස්සු ඉගෙන ගන්න යන්නේ නිසානේ චාමර. ඉගෙන ගන්න දේවල් අපතේ යන්නේ නැහැ කියලා කියනවානේ.
1: ඉගෙන ගන්නවා කියන එක ඉතින් පතපොතින් වෙන්න පුළුවන් අත්දැකීම් වලින් වෙන්න පුළුවන් නේද? මැරෙන කම්ම තියෙන ඉගෙන ගන්නනේ අපිට ජීවිතේ.
0: ඉතින් එහෙම ඉගෙනීම ගැන වැඩිපුර අවධානය යොමු කරන කෙනෙක් නම් ඔයා උත්සාහ කරනවා ඇති ඔයා ওই ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න හොඳම තැනකින් අධ්‍යාපනය ගන්න. සමහර වෙලට මීළඟට ඔයාගේ ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා ඇති ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා පස්සේ වෙන්න පුළුවන්. ඔයා ඒක කම්ප්ලීට් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගිහිලා උසස් අධ්‍යාපන ලබාගත් අයට නම් ඒ වාසිය ඇති. හැබැයි තාමත් ඩිග්‍රියක් ගත්ත නැත්නම් ඔයා ගන්න බලාගෙන ඉන්නවනම් ඔයාට ඒකට නිවාඩු දාලා හරි එහෙම නැත්නම් ඔයා වෙනස් රැකියාවකට මාරු වෙනා හරි මොකක් හරි අර කාලයක් තියෙනවා නම් ඔයාට පුළුවන් චීනෙට ගිහිල්ලාම ඔයාගේ උපාධිය හදාරන්න.
1: අනිවාර්යයෙන්. ඉතින් මේ අවස්ථාවට නිකම්ම නිකන් නෙවෙයි ලැබෙන්නේ. චායිනා ලංකා এডুকেෂන් එක හරහා.
0: ඔව්.
1: මේක කොහොමද වෙන්නේ? කොහොමද එහෙම ශිෂ්‍යත්ව දෙන්නේ? චීනෙ කොහොමද අපිට ශිෂ්‍යත්ව දෙන්නේ කියලා ඔයාලට කල්පනා වෙනවනේ. ඔයාලට මේ හිතන එක සාධාරණයි. ඔයාලට එහෙම අනිවාර්යෙන් හිතෙන්න ඕනේ. මොකද මේ අපි කියන්නේ නිකන් සවාරියක් ගිහිල්ලා එන්න කියලා නෙවෙයි කියන්නේ. අවුරුදු 4ක් විතර චීනෙ ඉන්න යන්නේ. විශ්වාසය ගැන ඔයා හිතනවා 3-4 පාරක්. 100,000 වරක් අම්මලා තාත්තලා මේක හිතනෝනේ. චයිනා ලංකා এডুকেෂන් එක අවුරුදු 25ක් පුරා කරන්නේ මේ වැඩේ තමයි. චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන වගේම අර්ධකාලීන ශිෂ්‍යත්ව යටතේ අපේ දරුවන්ට ඩිප්ලෝමාවන් කරන්න ඒ වගේම ඩිග්‍රී කරන්න වට උපාධි කරන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. මේ අවස්ථාව චීන රජයෙන් තමයි ලබා දෙන්නේ. චීන රජය කියනවා මෙච්චරකට අපි ශිෂ්‍යත්ව ලබා දෙනවා මෙවර කියලා. එතකොට තමයි මේ ශිෂ්‍යත්වයට හරියන ප්‍රමාණය අපි තෝරගෙන රටින්
0: යවන්නේ.
1: එතකොට එහෙම යවන පිරිසක් ඔන්න ළඟදිම මේ දවස් දෙකේ තියෙන සම්මුඛ පරීක්ෂණ තියෙනවා.
0: 28 29 කියන දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. චයිනා ලංකා এডুকেෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B gate 2 තියෙනවානේ. මෙන්න මේ B gate 2 ළඟ තමයි චයිනා ලංකා এডুকেෂන් එක තියෙන්නේ. ඔයාලට හොයාගන්න හරිම ලේසි. අනික ડોක්ටර් බාගෙට කතා කරාම පස්සේ හරි ඉක්මනට මාට විස්තරටි දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0777-290-290-290-290-290 Chemical Engineering ඩිග්‍රී කරනවා නම් වාට එකකටත් අවස්ථාව තියෙනවා. එතකොට කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන ඔයා වැඩිපුර අධ්‍යාපනය ලබා ගන්න බලාපොරොත්තු වෙන ඩිග්‍රී ගන්න බලාපොරොත්තු වෙන ඉනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින් ගැන වැඩිපුර ඔයා දැනගන්න ඕන නම් ඒකටත් අවස්ථාව තියෙනවා. බයොලොජිකල් ඉංජිනේරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනේරින් මේ වගේ තවත් ගොඩාක් දේවල් ඔයාට උපාධියක් විදිහට හදාරන්න පුළුවන්කම තියෙනවා. මැනේජ්මන්ට් පැත්තෙන් තියෙනවා, වෛද්‍ය විද්‍යාව පැත්තෙන් තියෙනවා. ඔය හැම පැත්තකින්ම ඔයාට උපාධි ලබා ගන්න පුළුවන්. සංගීතයට ආදරය කරන ඔයාට උනත් විදේශ රටකට ගිහිල්ලා විදේශ රටක සංගීත අධ්‍යාපන හරියට ගන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. විශේෂම කාරණාව වෙන්නේ දැන් සංගීතය ගැන ඩිප්ලෝමාවෙන් ඉඳන් ඔයාලට ඩිග්‍රී දක්වා හදාරන්න පුළුවන්කම තියෙනවා. අනික ඔයා වෙනුවෙන් තනියෙන් ඔයාට උගන්වන්න ගුරුවරයෙක් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඔයා පියානෝ, ගිටාර් එතකොට තවත් විශේෂ දේවල් අධ්‍යාපනයට හදාරනවා නම් ඔයාට තනියෙන් ගුරුවරයෙක් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ඉතින් පාඩමාලාවන් රසක් තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගෙන ડોක්ටර් බාගිට කතා කරන්න. මං කරන්න හැදෙන පාඩමාලාව මෙතන කිව්වේ නෑ නේ කියලා හිතන්න එපා. කතා කරලා බලලා ડોක්ටර් බාගිගෙන් හරි විස්තර ටික දැනගන්න. 2029 සම්මුඛ පරීක්ෂණ තියෙනවා මේ පාඩමාලාවන් කීපයකට. ඉතින් ඒක නිසා අවස්ථාව උදා කරගෙන චීනයට යන ලෑස්ති වෙන්න එහෙනම් කට්ටිය.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොන්ඩි සුදු වෙලා මූනත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩ්ඩක්. කොන්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතල මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටි
5: ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
6: මෙල්වා මෙති දන්න කියන GI box bar.
7: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
8: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
1: ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
1: කවද දැක්ක හීනේ?
9: සුදු නෝනේ අලි වැඩි මේ මන
1: කොහොමද බුදුම ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
10: සිංදු කැෆේ විත් නිමේෂා.
11: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකානමු.
12: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: Asuna viai eka, asuna viai tuna. Supreme Radio.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ දරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
0: Supreme Radio.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා.
1: අපේ ටික්ටොක් ලයිව් එක කියන කට්ටිය කියනවා මට මේ මම දිස්න ගහනවාල චාන් මන් දිලිසනවාද. ඉතින් මංකෝ මන් දියමන්තියක්.
2: ඔවට පිච්චිලා
1: වෙන්නේ. මංකෝ මන් දියමන්තියක් කියලා දැන් ඒ නිසා පොඩ්ඩක් කිරිසෑතල තියෙන්නේ. හැබැයි ඔයාට දියමන්තියක් ඇදුනා වගේ වැඩ එහෙම තියෙනවා හරිද?
2: අනිවාර්යෙන්. දැන් ඊට කලින් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මේක මැඟහරින්න පුළුවන් නේ පුනැත්තම්. මැලේසියාවේ පැවැතුණු 9 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන දිත්වයක් ලංකාවේ අපිට හම්බුණා.
1: ඔව්.
2: අපිටනේ හම්බෙන්නේ තින්නේ.
1: ඒ
2: තමයි ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා කියන ඒ දෙවන්ත චරිතයට වගේම රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර කියන අපේ ප්‍රවීණ රංගදරයන් දෙදෙනාට තමයි හම්බුනේ මේ සම්මාන දෙක. මේක වැදගත් වෙන්නේ නිපු මේ දැන් එදා මේ දවසේදී ඊයේ දවසේදී තමයි ලංකාවට පැමිණි. ඉතින් ගුවන්තුරුපලේ තිබ මාධ්‍ය සාකච්ඡාවේ මේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයාම කියනවා මේ ඇකඩමි සම්මාන වලට ඇකඩමි අවර්ඩ් වලට නිර්දේශ වෙලා තිබුණු නළුවන් ගොඩක් එක්ක තමයි මේ තරගය තිබිලා
1: තියෙන්නේ.
2: ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද නේ.
1: ඒකනේ.
2: ඉතින් ආයතන රංගනය ගැන කියන්න දෙයක් නැහැ. රංගපානවනේ ජීවත් වෙනවා ඉතින්.
1: නේද?
2: ඒක නිසා ඉතින් ලොකු සතුරක් අපේ සිනමාව මේ වගේ තැනකට යනවා කියන එක.
1: ඉතින්
2: අපිට විශේෂ දෙයක්. මොකද මේක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. එදා මෙදාතුර ලංකාවේ සිනමාව සම්මාන රසකින් පිදුම් ලැබලා තිනවා. ලංකාවේ ලෝකයේ තියෙන අංක එකේ සිනමා උළෙලල් වල ලංකාවේ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂකවරු ඒ වගේම රංගන ශිල්පීන් ඒ වගේම සංගීතය මේ සියලුම දේම සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් එසේ මෙසේ නෑ වැඩි.
1: අරංගාපු සම්මානයට ස්තුතියි. ඒ වගේම තමයි තාමත් අපේ රසිකයින්ට හොඳම නිර්මාණ දෙනාට ඒ නිර්මාණවලට තමන්ගේ තියෙන උපරිම හැකියාව ලබා දෙනවට අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ඔහුව දකින්න චාමර මේ හරි ලස්සන අපූර්ව විදියට නේ කියන්නේ ඔහුට දෙන චරිතය ඔහු අනිවාර්යයෙන්ම කරනවා. මේ දෙදෙනාම එහෙමම තමයි. ඉතින් ඒ දෙදෙනාම ලබා දෙන සහයෝගය මං හිතන්නේ අපිට
2: ඒකනේ. දැන් කට්ටිය කියන්නේ මේ සමහර නළුව ඉන්නවා රංගපාන්න දන්නේ නැහැ කියලා. ජීවත් වෙනවා නේ සමහර. අපිට සිනමාව ගැන ලොකු අවබෝධයක් නැති වුණාට ඉතින් අපිට තේරෙනවා මේ වගේ දේවල්. අපි හොඳ ප්‍රේක්ෂකයෝ.
1: අන්න ඒකයි අපි ආසාවෙන් බලනවා නිර්මාණ කනිවාරයේ මෙතන චරිතය ඇතුලේ ඔවුන් අනිවාර්යයෙන්ම ජීවත් වෙලා. සමහර මිනිස්සුන්ගේ චරිත චාමර අපිට පේනවනේ අර ඒ චරිතේ තියෙන ටිකක් දුෂ්ට චරිතයක්. හැබැයි ඒ දුෂ්ට චරිතේ අපිට ඒ රූපේ එපා වෙන තරමටම රඟපානවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙයා ඒ චරිතේ උපරිම සාධාරණයක් කරලා කියන එක.
2: අනිවාර්යයෙන්. ඉතින් ශේෂ්ත්‍රයට අලුතින් ඇවිල්ලා ඉන්න නංගිලා මලිලා අයියලා අක්කලා නේද?
1: දැන්
2: උත්සාහ කරන්න ඕනේ ඉතින් ලංකාවේ සෝෂල් මීඩියා වල විතරක් හොවා කරන්නේ නැතුව ජාතියන්තරයට යන්න උත්සාහ කරන්න කට්ටි.
1: ඒ තමයි. ඒ කියන්නේ අපේ මේ රංගදර

0: ලොතරැ මණ්ඩලතෙක් වඩ පුළුවන්කමක් තියෙනවා.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට සමහර විට ඔයාගේ දිනදා ජීවිතයේ දේවල් ටික විසඳ ගන්න පුළුවන්. හරිම ඉක්මනට විසඳ ගන්න පුළුවන්.
0: අනිවාර්යයෙන් අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න ඕනේ ඔයා. මොකද අද සම්පත ලොතරැයිපත් ලබා දෙන්නේ මහජන සම්පත දිනුම් මාරේ. මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපුණොත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා 250,000ක් දිනා ගන්න. ඒ වගේම අවසාන අංක 4 ගැලපන රුපියල් 50,000යි අවසාන අංක 3 ගැලපුණොත් රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි දිනාගෙන ඔබට පුළුවන්කමක් තියෙනවා ඔන්න ඔබේ මුදල් සිහිණය සැබෑ කරගෙන අද දවසේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. අද වියදමට කියාපම ලොතරැය තමයි අද සම්පත කියන්නේ.
1: ඔව් ඒ පැත්තෙන් ඒ වගේ වාසි දෙද්දී SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දෙන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ විදිහට. ඉතින් ඒ නිසා ඔයාට වෙල්ඩින් කර්මාන්තේ ඉන්නවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. අමලෝබර අමුදුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාව වෙන නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා.
0: කසාගල ග්‍රීන් සුපේකට ඔයා යන්න ඕනි. කසාගල ග්‍රීන් සුපර් තමයි ලංකාවේ අපිට අලුත්ම සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම ලබා දෙන්න. දැන් ශාඛා 6ක් ආරම්භ කරලා තියෙන්නේ. මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල. තවත් තැන්වල ශාඛාවන් ආරම්භ කරන්න සූදානම්ින් තමයි තියෙන්නේ. සීනී, පිටි, පරිප්පු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලට ප්‍රමිතියෙන් යුක්තව තියෙනවා කසාගල ග්‍රීන් සුපේකේ. අලුත් තැනක් අඩුම මිලක් ඉතින් ගිහිල්ලා බලන්න කොහොමද මේ වෙනස කියලා. ඉතින් ගියොත් ඉතින් හැමදාම ඔයා තෝරගන්නේ කසාගල ග්‍රීන් සුපර්ම තමයි.
1: එහෙනම් ඉතින් අපි යන ලෑස් දෙකේට විරාමයකට වෙලාව මතක් කරන්න උදේ 9:00 විනාඩි 50යි.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
3: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකි. Power Gel තාක්ෂණයේ නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
4: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. මනාපුහුණුවලත් ඉහළ පළපුරුද්දක් ඇති. ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව. ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හීරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0777 76 76 10.
5: ඔයන්නේ පඬිතු නෝන.
6: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
5: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
7: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
5: හදමු හදමු.
7: මම මේ GI box board කරන්න ආවේ.
5: දෙන්නම් කොහොඳ වර්ගයේ.
7: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI box board.
8: මෙල්වා මෙතින් දන්න තියෙන GI box board.
9: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින්. අමතන්න 0777 600 1082.
10: ජීවිතේ වෙනසක් හොයන ඔබට
11: රටේ මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොයි හරි
12: හිතට ශක්තිය
13: සිරුරට සුවය
14: ඇති වෙන්න නිකන් ඇති වෙන්න
15: ජානමය හේතු බලපාන
16: ලස්සනට ඉන්න අලුත් රහස්
17: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
18: කලර්ස් ගුණ පිළිකෑම
19: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
20: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
21: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
22: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
2: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 55 දන් වෙලාව, ඒ කියන්නේ අදට වැඩසටහන නිමා කරන්න වෙලාව වෙයි තියෙන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න වැදගත්ම දෙයක් තියෙනවා.
2: ඒ තමයි ඉතින් මේල් දුවල ගැන කියන්න ඕනේ. අනිවාර්යයෙන් ඉතින් මේ දවස්වල අපිට ඔළුව කැක්කුම ඇඟපතේ වේදනාව කියන දේවල් තියෙනවානේ.
1: ඔව්.
2: මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න, ඔෆිස් එකේ පර්ස් එකේ, එතකොට බෑග් එකේ තියාගන්න. මොකද වේදනාවන් කැක්කුම් වලට ප්‍රබල ආරක්ෂාවක් සලසනවා පැරසිටමොල් විශේෂ ශක්තියට මෙල්ඩෝල්.
1: ඒ වගේම තමයි ජීවිතයේ සිහින හැබෑවක් කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB දාන නිධාන නුවා ගත්තොත් එහෙම වාටි කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකට හොඳම උදාහරණේ කෝටි 12.4කින් තමයි දුන්නේ. කෝටි 12.4ක සුපිරි ත්‍යාග මුදලක් කඳු උඩරට ලබා දුන්නා. සමහර ඊළඟ කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව මග අරගන්න නැතුව සන්ඩේ බෝනස් වාසනාවත් වාගේ කරගන්න ගමන් වැඩි වැඩි NLB දාන නිධානේ ටිකට් පත් මිලදී ගන්න කියලාත් ඔයාලට මතක් කරනවා.
2: ඉරිදා දවසේදී සන්ඩේ බෝනස් වාසනාව තියෙනවා, ඒකත් උරගා බලන්න යන්න පුළුවන්. ඉතින් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා කියන ගමන් අදට අපිට යන්න වෙලාව එහෙනම් ඇවිල්ලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින් දවසම සුබ විදියට ගත කරන්න. ඒ වගේම මනිෂත් එක්ක සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න කියලා තවට ආරාධනා කරන ගමන් තමයි අදට අපේ මේ විදියට වැඩසටහන ඉවර කරන්න යන්නේ.
2: අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අහගෙන හිටපු, ඒ වගේම TikTok live එකෙන් අපි බලාගෙන හිටපු හැමෝටම බොහොම ස්තුතියි. හරි, සුබ දවසක්, ජය වේවා. මං ශාමර.
1: මම නිපුනිකා.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබෝදාසන කළුත් පැයක් වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 1යි දැන් වෙලාව.
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: හැමෝම ගැන වදවෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: අයිබෝවන් සුබ උදෑසනක්. උදේ 10යි විනාඩි 7යි දැන් වෙලා. වෙතින් ඔන්න අලුත් සතියක ඉන්න අයමත් සුපුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා තුළින් අද දවසේදී අපි ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සුපුරුදු විදිහටම අදත් ඔයාට පුළුවන් ජීවිතේ පෙරලියක් කරගන්නේ කොහොමද, එතකොට ජීවිතේ ඉස්සරහට යන්න නම් අපි මොන වගේ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ, එහෙමත් නැත්නම් අපි ජීවිතේට ඉස්සරහට යනකොට අපි අපේ ජීවිතේ ඉවත් කරන්න ඕනේ මොන වගේ දේවල්ද, මෙන්න මේ දේවල් ගැන කතා කරගෙන මේ පැය තුන ගත කරන්න ඕන ඔයාට අදත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒත් එක්ක මතක් කරනවා පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510, එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහටම WhatsApp පැත්තත් ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්නත් පුළුවන් 0718 893 893. සතියක් ගත වුණා, ඒ වගේම සතිය අවසන් වුණා, ඒත් එක්කම තවත් අලුත් සතියක් ආරම්භ වුණා. ඉතින් මේ සතිය හරි විශේෂයි, මොකද ජූලි මාසේ අවසාන සතිය තමයි අපි මේ විදිහට අද දවසින් ආරම්භ කරන්නේ. මාසයක් පුරාවටම අපි ප්ලෑන් කරපු දේවල්, එතකොට අපි සැලසුම් කරපු දේවල් අපිට කරන්න පුළුවන්කම ලැබුණාද, ඒ වගේම තමයි අපි ඊළඟට යන්න ඉන්න මාසේ මොන විදිහට සැලසුම් කරගත්තද, මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අපිට මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම හිතන්න තියෙනවා. ඉතින් ජීවිතය කියන්නේ අර එක තැන නවතින්න ඕන දෙයකට නෙවෙයිනේ. ජීවිතය කියන්නේ අලුත් දේවල් අලුත් විදිහට හිත හිත, මගහැරිච්ච දේවල් අලුතින් ආයමත් හිතලා, ඒ දේවල් වලට තව අලුත් දේවල් එකතු කරගෙන ඉස්සරහට යන ගමනකට. එහෙමනම් ඉතින් අදින් මේ සතියෙන් අපේ ගමන ආරම්භ කරමුයි කියන ප්‍රාර්ථනාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකින් අදත් වැඩසටහන පටන් ගන්න තවයි සූදානම් වෙන. දිගටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් මම මතක් කර අපේ හොට්ලයින් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි ඒ පැත්තට කතා කරන්න, මැසේජ් කරන්න ඔයාට චාන්ස් එක තියෙනවා. එහෙමනම් ඉතින් දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා දවස. උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න ගුද 10යි විනාඩි 18යි.
2: ඔබට දේ දුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
3: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තැඩි පැඩි වෙලා.
4: අංක 1යි ලග්න 1යි.
5: 100ක්ම ඔබ යතේ.
4: අංක 2ක් ගැලපුණාම
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
5: 2500ක් අතේ. අංක 3ට
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
8: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
7: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ආ, ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
9: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ. දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
10: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
9: ලීඩ් කරන
11: ඔබ ඉන්නේ කොහෙද කියලා
12: බොරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
13: Back to back සින්දු අහන්න.
14: Let's go.
15: Every weekday at 4 PM in Port Town with Ashi Ali.
7: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
16: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
17: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
18: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
15: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
18: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
15: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගයේ මුදලක ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: Godrej Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරණ ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
6: අඩු වෙලා
5: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්න ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
4: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රට.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උද 10යි විනාඩි 36යි දැන් වෙලාව. ඉතින් පෙරලිකාර සඳුදා දවසනේ ඇත්තටම ජීවිතේ පෙරලියක් කරගත්ත මිනිස්සු ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. නිකන් හිතන්න, තමන්ගේ හීන ඇතුලේ තමන් පෙරදිලත් මුළු රටක් වෙනුවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මොන වගේ මිනිස්සුන්ටද? මම නම් හිතන විදිහට හිතේ ලොකු ශක්තියක් තියෙන මිනිස්සුන්ට තමයි, එහෙමත් නැත්නම් ලොකු හයියක් තියෙන මිනිස්සුන්ට තමයි ඒ විදිහට තමන් වෙනුවෙන් තත් අනුන් වෙනුවෙන් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ කතාව ගැන කතා කරනකොට මට හොඳ උදාහරණයක් මතක් වෙනවා. මේ ඔලිම්පික් ක්‍රීඩකයෙක්ගේ උදාහරණයක්. ඉතින් ඇත්තටම ඔහුට තමන්ගේ මැරතන් තරගය ඇතුලේ, තමන්ගේ ඔලිම්පික් මැරතන් තරගය ඇතුලේ ඔහුට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ නෑ. ඒ වුණාට ඔහුට තමන්ගේ නම රන් අකුරින් ඉතිහාසයේ ලියවන්න පුළුවන්කම හම්බුණා. මේ හැමෝම දන්න ජෝන් ඇක්වාරිගේ කතාව, ජෝන් ඇක්වාරිගේ උත්සාහයේ කතාව ගැන තමයි මට හිතුණේ අද කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ කතාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම ඔබව මෙක්සිකෝවට එක්කගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබව එක්කගෙන යනවා 1968 මෙක්සිකෝවේ පැවති ඔලිම්පික් උළෙලට. තරගකරුවන් රැසක් එක්ක මැරතන් තරගයක් ආරම්භ කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙනවා. ආරම්භක වෙඩිහඬත් එක්ක ඔන්න දැන් තරගය ආරම්භ වෙනවා. මේ තරගයට ටැන්සානියාවේ ජෝන් ඇක්වාරිත් සුපුරුදු රිද්මයත් එක්කම තරගය ආරම්භයේ ඉඳන්ම දුවන්න පටන් ගන්නවා. ඔහුට ජයග්‍රහණය ගැන, ඒ වගේම තරගය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් 19 කිලෝමීටරේදී ඇක්වාරි නොහිතපු විදිහට පය පැටලිලා වැටිලා දණහිසටයි උරහිසටයි ඔහුගේ දැඩි හානි වෙනවා. තරගය අත්හරිය කියලා හැමෝම විශ්වාස කරනවා. ඒ වුණාට ඇක්වාරි දණහිස රෙදි පටියකින් උතාගෙන නැවතත් සුපුරුදු විදිහටම දුවන්න පටන් ගන්නවා. 30 කිලෝමීටරයත් මේ විදිහට ආරම්භ වෙනවා. හැබැයි ජයග්‍රහණය පේන මානකවත් නැහැ. මේ ගැන ඇක්වාරි හොඳටම දන්නවා. ඒ වුණාට මගේ රටේ මිනිස්සු වෙනුවෙන් මම දුවනවා කියන අදිෂ්ඨානෙන් ඇක්වාරි දුවන්න පටන් ගන්නවා. පළවෙනි තැන, දෙවෙනි තැන, තුන්වෙනි තැන තෝරගෙන ඉවර වුණාට පස්සේ අනිත් තරගකරුවන් තරගය අත්හැරලා තරගයෙන් ඉවත් වෙනවා. නමුත් ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළු විරෝධයන් මැද ඇක්වාරි තවමත් දුවනවා. අන්තිමට කොහොම හරි ඇක්වාරි තමන්ට හිමි වටගාන අවසන් කරාට පස්සේ තරගයේ අන්තිම විදිහට මේ තරගය අවසන් කරනවා. මෙතනදී එක්තරා මාධ්‍යවේදියෙක් ඇක්වාරිගෙන් අහනවා තරගයේ අන්තිම වෙන්න මෙච්චර මහන්සි වුණේ ඇයි කියලා. ඇක්වාරි හරි ලස්සන උත්තරයක් දෙනවා. ඔහු කියනවා, "ඔහු මම මේ තරගයේ අන්තිමයා. හැබැයි මගේ රටේ මිනිස්සු ටැන්සානාවියාවේ ඉඳන් සැතපුම් 5000ක් දුර මාව එව්වේ තරගය ආරම්භ කරන්න විතරක් නෙවෙයි. ටැන්සානියාවේ මිනිස්සුන්ට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔවුන්ට තරගයේ අවසානය දකින්නත් උවමනයි. ඒ නිසා මම ඔවුන් වෙනුවෙන් තරගය අවසන් කරා." මේක තමයි ජෝන් ඇක්වාරිගේ කතාව. ඉතින් ඇත්තටම මේ තමයි හරිම ජයග්‍රහණය කියන්නේ. දිනුවේ නැහැ, ඔහු එවුනාට ඔහුගේ නම ඉතිහාසයට රන් අකුරින් ලියෙව්වා. ජීවිතේදී අපිටත් මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි වැටෙනවා. සමහර තැන්වලදී අපිට හිතාගන්න බැරි වෙනවා අපි නැගිටින්න ඕනේ කොහොමද කියලා. ඒ වුණාට වැටුණු තැනින් නැගිටින්න පුළුවන්කමක් අපිට ලැබෙනවා නම් ඇත්තටම අපිට පුළුවන්කම හම්බ වෙනවා අනිත් හැමෝටම වැඩිය අපේ ජීවිතේ ජයග්‍රහණය කරන්න. එහෙමනම් ඉතින් මේ තමයි ටැන්සානියාවේ ජෝන් ඇක්වාරිගේ කතාව. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා දවස. වෙලාවත් මතක් කරන්නම් උදේ 10යි විනාඩි 40යි දැන් වෙලාව.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 47යි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
1: I work සුබදාසනක බලා උදෑසන හදලා.
4: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 52යි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්නේ විපතට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගෙන ඊළඟ පැයට යන්න මම මුලින්ම යනවා පිළියන්තලට. පිළියන්තලින් ගංග මට කතා කරා පුතා සදෙව් ඒ වගේම දුව නිමාෂවත් එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම කොට්ටාවෙන් ධම්මිකා කතා කරා ලසන්ත චන්දන ගාමිණී සුවහස් මේකටි ඔක්කොම එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. ඔන්න ඉතින් අද උදේ වැඩ ටික සුප්‍රීම් රේඩියෝත් එක්කම පටන් ගත්ත කියලා තමයි ධම්මිකා කිව්වේ. බොහොම ස්තුතියි ඔය විදිහට ටිකටම අපිත් එක්කතු වෙලා ඉන්න. ඒත් එක්කම අශෙන් වාතුවෙන් කතා කරන අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. මනීෂා ඔන්න ඔයාව අපි ආතරින් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒත් එක්කම පල්ලෙ පැත්තට යන වාය පැත්තෙන් නවිඳු කතා කරා පවුලේ හැමෝමයි මේ වෙලාව ෂොප් එකේ වැඩ කරන කට්ටිය හැමෝමයි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මේ කට්ටියත් එකතු කරගෙන පානදුරට යන්න තමයි ලෑස්ති වෙන්නේ. පානදුරෙන් ජගත් කතා කරා සුපුරුදු විදිහට මුන්න අදත් කඩේ ළඟ ගොඩාක් කට්ටිය ඉන්නවලු සුප්‍රීම් රේඩියෝ අහගෙන ඒ කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මට කිව්වේ. හැබැයි ලස්සන කවියකුත් මේ පැත්තට දුන්නා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ කවිය කියන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ජගත් කියන්නේ. වචන දහසට වඩා වටිනවා ඔබේ ලස්සන වචනයක්. මනීෂා ගැන පොතක ලියනවා පිරෙන්නට අපි රචනයක්. එවගේම මිහිරි හඬකින් ඔයා දෙන්නේ හිතන්නට බැරි කතනයක්. රසික ලෝකයේ සඳක් වාගේ දිදුලනා ඔබ රැජිනියක්. බොහොම ස්තුතියි. ඉතින් මේ විදිහේ ලස්සන නිර්මාණ අපි හැමෝටම ભેදයක් නැතුව අපි හැමෝටම මෙවනවට බොහොමත්ම ස්තුතියි. එහෙමනම් ඉතින් මේ හැම දිනෙකම මතක් කරගෙන ඊළඟ පැයට ලස්සනම ලස්සන සින්දුවක් එක්කම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිකටම අහගෙන ඉන්න.

ආගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 506 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට මැසේජ් එකක් 0718 89 3 89 3 දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ පෙරනිකාර සඳතා දවස් 10:00 විනාඩි 53 දැන් වෙලාව.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකළහයි විනාඩි අටයි දැන් වෙලාව. ඉතින් පෙරලිකාර සඳුදා දවසේ දෙවැනි පැයත් එක්ක තමයි ඔන්න අයමත් වතාවක් මේ විදිහට ඔයයි මමයි මුණගැහෙන්නේ. දැන් ඔය ජීවිතය ගැන කතා කරනකොට, ජීවිතයේ මේ විශේෂයෙන්ම පෙරලිකාර ජීවිතයක් ගැන කතා කරනකොට ඔබ අහලා තියෙනවද, ජීවිතේ ලස්සන වෙන්න නම් සමහර දේවල් අත්හැරලා යන්නත් අපි ඉගෙන ගන්න ඕන කියන කතාව. ගොඩාක් වෙලාවල් වලට අපි අත්හරින්න ඉගෙන ගන්නවට වැඩිය අල්ලගන්න ඉගෙන ගන්නේ. අපි අත්හරින්න බයයි. නිකන් හිතන්නකෝ, උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම, සමනෙන් අපේ ළඟ ඉන්න කෙනෙක්ගේ වියෝවක් ගැන නිකමට හරි කිව්වොත් අපිට ඒක ඇත්තටම දරාගන්න හරි අමාරුයිනේ. ඇත්තටම ඒ කෙනාගේ ජීවිතයට කිසිම උපද්‍රවයක් සිද්ධ වෙලා නැහැ. හැබැයි එහෙම කිව්වොත් නිකන් හිතන්නකෝ, මම ඉතින් දැන් කොයි දවසේ අපිට යන්න වෙයිද දන්නේ නැහැ. මේ වගේ දේවල් කියනකොට අපි ඇත්තටම මේ දරාගන්න ඉගෙනගෙන නැහැ. එහෙමත් නැත්නම් අපි දරාගන්න සූදානම් නැහැ. හැබැයි අපේ ජීවිතයේ සමහර තැන් එනවා අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ දරාගෙන ඉස්සරහට යන්න ඕනේ. දරා ගැනීමත් එක්ක තමයි අපිට අවසානයේදී ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන්කම හම්බ වෙන්නේ. නිසා දරා ගන්නවා කියන එක, එහෙමත් නැත්නම් අපි දේවල් අත්හරින්න ඉගෙන ගන්නවා කියන එක අනිවාර්යයෙන්ම අපේ ජීවිතේට ඉගෙන ගන්න ඕනේ ලොකුම පාඩමක්. එහෙම නැති වුණොත් සමහර තැන්වල අපිට ලොකු පසුතැවීමක් එක්ක අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපිට දෙයක් අත්හැරින්න තියෙන වෙලාවෙදී, ඒ දේ අත්හරින්න හිත හදාගන්න පුළුවන්කම තියෙනවා නම්, අපිට දරාගන්න සිදුවීමක් වෙච්ච වෙලාවල් වලට ඒ සිදුවීම දරාගන්න අපිට අපේ හිත ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා නම් මම විශ්වාස කරනවා, මම හිතන්නේ ඔබත් ඒ කතාව විශ්වාස කරයි, ඇත්තටම අපිට පෙරලිකාර ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන්කම හම්බ වෙනවා. එහෙමනම් ඉතින් අත්හරින්න වගේම දරාගෙන ඉස්සරහට යන්නත් අපි එක වගේම පුරුදු වෙන්න ඕනේ. ඉතින් දෙවැනි පැයේ මේ ගැනත් මේ විදිහට මතක් කරගෙන, එහෙමනම් ඉතින් තවත් බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඒ දේවලුත් දැනගන්න මේ පැයත් මග අරගන්නේ නැතුව ඔය විදිහට මහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙනම දෙවැනි පැයත් ලස්සන සින්දුවකින් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 11 විනාඩි 10 තැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසුනාවයයි එක, අසුනාවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
1: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
4: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
2: අහ්, කවද දැක්ක හීනේ?
5: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
2: පොවද බුදුමවට හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
6: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
2: දන්නවද, ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා?
9: අඩු වෙලා
2: තියෙන්නේ ශාමර. මේ කුසගින්නේ දර්ශකය, හරිද, මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
8: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
7: The Welcome Show
6: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
1: 89.1 සුප්‍රීම් රේඩියෝ Thank you.

0: 89.1 Supreme Radio.
1: එකොළහයි විනාඩි තිහයි තැන් වෙලාව.
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය.
8: ඉන්න

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳලු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: උණ වැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
1: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් කොළහය විනාඩි 33 දැන් වෙලා වුව. ඉතින් පෙරලිකාර සඳුදා දවස තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. දැන් ඇත්තටම අපි හැමෝම කැමතිනේ සාර්ථක වෙන්න. අපි උත්සාහ කරන්නේ සාර්ථක වෙන්න. හැබැයි අපේ ළඟ නැති සාර්ථක වෙච්ච පුද්ගලයෝ ළඟ තියෙන දෙයක් තමයි මේ කාලය කළමනාකරණය කරගන්නවා කියන දේ. ඇත්තටම දැන් කාලය කළමනාකරණය කරනවා කියන තැන ගැන කතා කරනකොට, මේ දේ ගැන කතා කරනකොට අපි හිතන්නේ වැඩියෙන් වැඩ කරන එකට තමයි මේ කාලය කළමනාකරණය කරනවා කියලා කියන්නේ කියලා. හැබැයි වැදගත් දේවල් නිවැරදි වෙලාවෙ කරන එකට තමයි කාලය කළමනාකරණය කරනවා කියලා කියන්නේ. ඉතින් දැන් මට හිතුණා අද දවස කළමනාකරණය කරන්න. අපිට ඇත්තටම මේ දවස හරි ප්‍රයෝජන විදිහට ගත කරන්න නියුමනා වෙන්නේ දවස කළමනාකරණය කරන්න අපිට අනුගමනය කරන්න පුළුවන් මොනවද කියන දේ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. අපිට පුළුවන් දවස කරන්න ඕන වැඩ ලයිස්තුවකට අරගන්න මුලින්ම. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට පුළුවන් වැදගත් වැඩ ටික මුලින්ම කරන්න පටන් ගන්න. ඊට පස්සේ එක වෙලාවක එක වැඩක් විතරක් කරන්නත් උන අපිට පුළුවන්කම තියෙනවා. මේ දේවල් වලින් අපිට අපේ කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෝෂල් මීඩියා වලටයි ඔය එතකොට අපි වැය කරන අනවශ්‍ය දේවල් වලටයි අපි වැය කරන කාලය සීමාවක් තියාගෙන, ඒ කාලයට කාල සීමාවක් තියාගෙන අපිට වැඩ කරන්න පුළුවන් නම්, ඒ දේවල් වල නිරත වෙන්න පුළුවන්කම අපිට තියෙනවා නම්, ඔන්න අපිට හැකි වෙනවා අපේ දවසේ වෙලාව හරියාකාරව කළමනාකරණය කරගන්න. ඒ වගේම තමයි මේ හැම දෙයක්ම කරනකොට අනිවාර්යයෙන්ම විවේකයක් ගන්නත් පුරුදු වෙන්න ඕනේ. නිකන් හිතන්නකෝ විනාඩි 25ක් 50ක් ඔයා වැඩ කරා කියලා. අන්න එතකොට ඔයාට පුළුවන් විනාඩි 5ක 10ක පුංචි බ්‍රේක් එකක් ගන්න. මොකද විවේකයේ කියන දේත් අපිට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි දවස අන්තිමට ඔයාට පුළුවන් අපි අද දවසේදී කරපු දේවල් සමරි කරන්න, එහෙමත් නැත්නම් සාරාංශගත කරන්න පුළුවන්. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් මං අද දවසේ උදේම ප්ලෑන් කරපු දේවල් මට කරන්න පුළුවන් වුණාද. එතකොට අද මම ඉලක්කගත කරලා තිබ්බ දේවල් මට හරියට ඉවර කරන්න පුළුවන් වුණාද. ඔන්න ඔය දේවල් ඔයාට බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි හෙට දවසේ සැලැස්ම ඔයාට අදම ප්ලෑන් කරගන්න පුළුවන් නම් ඔයාට අද වගේම හෙටත් ප්‍රයෝජනයක් තියෙන විදිහට කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් අනුගමනය කරොත් ඔය සාර්ථක වෙච්ච අය ළඟ තියෙන කාලය කළමනාකරණය කරගැනීමේ හැකියාව අපිටත් හරිම ලේසියෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවලුත් උත්සාහ කරන්න කියන දේ ආදරෙන් මතක් කරනවා. මොකද ඉතින් අර මං මුලින්ම මතක් කරා වගේ අපි හැමෝම කැමතිනේ සාර්ථක වෙන්න. අපි උත්සාහ කරන්නේ සාර්ථක වෙන්න. ඉතින් ඇත්තටම සාර්ථක වෙන්න නම් අපි ළඟ කාලය කළමනාකරණය කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්න. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා දවස් 11:36. දැන් වෙලාවා

0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burn සුබදස් රැකවල උදෑසන හදයි.
2: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: 89.1 89.3
8: Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකළහය විනාඩි පනස් දෙකයේ දැන් වෙලා වෝ ඉතිං ලෑස්ත වෙන්නේ පෙරලිකාර සඳුත අහගෙන ඉන්න ගමන් මෙ පැත්තට කතා කරපු මගේ ආලෝ කට්ටයව මතක් කරන්න. මුලින්ම යනවා අත්තිඩියට. අත්තිඩිය කඳවල මාවතේ ලොතරැයි කූඩුවෙන් සුරංග මට කතා කරා ඉතින් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කිව්වා. අපිටත් ලස්සනම ලස්සන සිින්දුවක් දෙන්න කියලා තමයි සුරංග කිව්වේ. අනිවාර්යයෙන්ම ලස්සන සිින්දුවක් දෙනවා සුරංග ඔය විදිහට මහගෙන ඉන්න. ඒත් එක්කම කොටිකාවත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොටිකාවත්තෙන් සුධර්ම කතා කරා. මිතුලි ෆැෂන් එකේ කටේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඉතින් මට කිව්වා මිතුලි ෆැෂන් එකේ යමුනා, ඒ වගේම ලතා, සුජීවා, චම්පිකා, සන්ධ්‍යා, සුභා, ඒ වගේම ජෙස්මින් විතරකුත් නෙවෙයි අනිවාර්යයෙන්ම බොස්ලා දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා. ඉතින් මේකට එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඔන්න මම ඔයාලා කට්ටිය හැමෝම එකතු කරගත්තා. හරිද? ඒත් එක්කම වෙනදා වගේම මට අර එන ප්‍රහෙලිකාර කෝල් එක දෙනවනේ. ඔන්න අදත් ආවා. ඉතින් ඒවත් මම හරිම ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම WhatsApp එක පැත්තටත් යන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද ඒ පැත්තනොත් ගොඩ වෙලාවක ඉඳන් අනේ මම මතක් කරන්නකෝ, මම මතක් කරන්නකෝ කියලා කට්ටියක් බලාගෙන ඉන්නවා. ඉතින් ගුඩ් මෝනින් කියලා ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. නම නම් දාලා නෑනේ අනේ. හරි, ඉතින් ඔන්න ආවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම මොරටුවට යනවා. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. රන්තික මතු ලක්ෂාන් අසංක හරිම ආදරෙන් ඔයාලා වහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඔන්න කට්ටියෝ මේ එකතු කරගත්ත මම. ඒත් එක්කම මම මාකොල ගල් පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරවීර මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තින්නේ. අන්න ප්‍රියන්ත ඔයාවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම මඩපාතර යනවා. මඩපාත සිංහ සමාජයේ රංජිත් වගේම චන්ද්‍රදාස, අබේරත් මිල්ටන් මොහාන්, ඉන්ද්‍රසිරි අමරසිංහත් එක්ක ලක්ෂ්මන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම ගැල්ල හිනිතුමින් අපේ සාශ්වත් හරි මාදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ කට්ටියෝ මේ විදිහට එකතු කරගෙන සේපාලිකා මලක් ගැන අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. සේපාලිකාව ගොඩාක් ගැන අහන්න යන ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙම නැත්නම් ඉතින් එවන්න පුළුවන් WhatsApp පැත්තට. අපේ අනිත් යාළුවෝ වගේම WhatsApp

මැසේච් එකක් 0718 8993 89 තුනට. එහෙමනම් ඉතින් ඊළඟ පැයදී හම්බවෙමු. දෙකටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා දවස් සහගෙන ඉන්නවා. 11:54.

0: සුබදහවලක් අලුත් පයක් වෙලාව මොදක් කරන්න අන්දවල් දොල හය දැන්වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනටතහනය ලොතුරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දවල් 12 විනාඩි 7යි දැන් වෙලාව. ඔය කියන්නේ අපේ තුන්වෙනි පැය තමයි ඔන්න මේ විදිහට හරිම ආදරයෙන් සාදරයෙන් පටන් ගන්න ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් තාමත් මේ පැත්තට කතා කරපු නැති කෙනෙක් ඉන්නව නම් ඔන්නාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට. එහෙම නැත්නම් ඉතින් පුරුදු විදිහටම උදේ ඉඳන් ඔන්න අද දවසේදීත් අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්න ඔයාලට chance එක තියෙනවා. 0118 89 89 3ට. එහෙමනම් ඉතින් දැන් ඉතින් අර අන්තිම පැයේ කෝල් එක මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්න කියන දෙයක් මතක් කරනවා. මොකද ඊට පස්සේ කියන්න එපා. අනේ මනීෂ මම කතා කරානේ ඔයා කෝල් එක ආන්සර් කරේ නෑනේ. අයියෝ. ඉතින් ඊට පස්සේ අද නම් ආයෙ කෝල් කරන්න වෙන්නේ නෑ කියලා කියන්න එපා. මොකද මේ තමයි මමයි ඔයයි මුණ ගැහෙන අද දවසට මුණ ගැහෙන අන්තිම පැය. ඒ නිසා මේ පැයේ මේ පැත්තට කතා කරන්න මතක තියාගන්න ඕනේ. වගේම කතා කරාට පස්සේ ඔයා ආදරය කරන ඔයාට ආදරය කරන ඒ වගේම මේ වෙලාවේ ඔයත් එක්ක ඉන්න කට්ටිය හැමෝම එකතු කරගන්නත් මතක තියාගන්න. එහෙම වුණොත් ඉතින් හැමෝගෙම හිත සතුටු කරගෙන අපිට මේ ගමන හරි ලස්සනට යන්න පුළුවන් නේද? හරි, ඉතින් අද පෙරලිකාර සඳුදා දවස ජීවිතේ පෙරලියක් කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන තමයි මේ පැය තුන පුරාවටම අපි කතා කරමින් ඉන්නේ. ඉතින් තව දේවල් ටිකක් තියෙනවා ඔයත් එක්ක කතා කරන්න. ඒ නිසා දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේ මතක් කරගෙන අහංකාර නගරයකට යනවා. දිගටම අහගෙන ඉන්න. දවල් 12 වෙනකන් 9යි.

0: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
1: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් 12 විනාඩි 16 ආයේ දැන් වෙලාව.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0212
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahanna.
6: Let's go.
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවල් 12:33 දැන් වෙලාව.
2: උසස්මත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burn සුබදස් නැකවල උදෑසන
4: හදලා. Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
9: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
4: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.
4: මගේ හඬ මගේ රට.
1: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දොළහයි විනාඩි 34යි දැන් වෙලාව. ඒ කියන්නේ අපේ තුන්වෙනි පැයත් අවසන් වීගෙන තමයි යන්නේ. දැන් අපි අද දවසේදී පෙරලිකාර සඳුදා දවසින් ජීවිතේ පෙරලියක් කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැනනේ කතා කරේ. උදේම අපි ජෝ නැක්වාරි ගැන කතා කරා. ඊට පස්සේ අපි කාලය කළමනාකරණය කරගන්න ඕන මොන විදිහටද කියන දේ ගැන කතා කරා. අන්තිමට මට හිතුණා කතා කරන්න අපේ ජීවිතයට අර්ථයක් අපි ලබා දෙන්නේ කොහොමද කියන කාරණාව ගැන. දැන් ඇත්තටම ජීවිතය අර්ථවත් විදිහට ගත කරනවා කියලා කියන්නේ මේ ලොකු ලොකු දේවල් කරන එක විතරක් නෙවෙයි. අපි හිතනවානේ මේ ලොකු ලොකු දේවල් කරනකොට තමයි අපේ ජීවිතයට අර්ථයක් එකතු වෙන්නේ කියලා. හැබැයි ලොකු දේවල් කරන එක විතරක් නෙවෙයි අපේ ජීවිතයට අර්ථයක් එකතු වෙනවා කියලා කියන්නේ. හැම දවසක්ම වටිනා විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් එහෙම ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි අපේ ජීවිතයට අපි නියම අර්ථයක් ලබා ගන්නවා කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපිට පුළුවන් අපේ ජීවිතයට හරියාකාර අර්ථයක් ලබා ගන්න නම් මෙන්න මේ දේවල් චුට්ට චුට්ට උත්සාහ කරලා බලන්න. අපිට පුළුවන් අපේ ජීවිතයට හොඳ අරමුණක් තියාගන්න. මෙන්න මේකිනුත් අපිට මේ හොඳ අර්ථයක් අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි හැම දවසකම අලුත් දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන් නම් ඒකිනුත් අපිට හොඳ අර්ථයක් අපිටම ලබා ගන්න ඔන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේම අපි ආදරය කරන අය එක්ක කාලය ගත කරන්න අපිට පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි අපේ සෞඛ්‍ය ගැන අපිට වැඩි වැඩියෙන් සැලකිලිමත් වෙන්න පුළුවන්. මෙතනදී අපේ තියෙන ලෙඩ රෝග ගැන, එතකොට අපි වැඩි පුර ආහාරයට ගන්න ඕන දේවල් ගැන, මෙන්න මේ හැම දෙයක් ගැනම අපිට හරියාකාර අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේමකිනුත් අපේ ජීවිතයට හරි අර්ථයක් ලබා ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අනිත් අයට උදව් කරන්නත් පුළුවන්. මට තියෙන දෙයින් චුට්ටක් හරි තව කෙනෙක්ට දෙන්න පුළුවන්කමක් තියෙනව නම් අන්න ඒ දේ තුලිනුත් මට මගේ ජීවිතයට හොඳ අර්ථයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අසාර්ථක වීම වලින් ඉගෙන ගන්න අපිට පුළුවන් නම් ඒ තුලිනුත් අපිට අපේ ජීවිතයට හොඳ පන්නරයක් වගේම හොඳ අර්ථයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මතක තියාගන්න අපේ ජීවිතයේ වටිනාකම තීරණය වෙන්නේ අපි කොච්චර කාලයක් ජීවත් වුණාද කියන එකෙන් නෙවෙයි. ඇත්තටම අපි ඉන්න කාලය ඇතුලේ කොච්චර මිනිස්සුන්ගේ ජීවිතවලට ආලෝකයක් හම්බ වුණාද කියන එකෙන් තමයි අපේ ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ. වටිනාකමත් එක්ක තමයි අපිට අපේ ජීවිතේ අර්ථය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර්ථවත් කෙනෙක් විදිහට මේ ලෝකෙන් නික්මෙන්න උමනාවක් තියෙනවනම් එහෙම උත්සාහ කරනවනම් අනිවාර්යයෙන්ම මංගර කියපු දේවල් උත්සාහ කරලා බලන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් මේ දේවලුත් ඒ විදිහට මතක් කරගෙන අපේ අවසාන පැය මේ ගත වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න 01125510510. එහෙමනම් ඉතින් කතා කරන්න කියන දේත් මතක් කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න 12:12 වෙනදි 37 දැන් වෙලා 5.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: නවල් 12 විනාඩි 45 දැන් වෙලාව.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 188.
3: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
1: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය. හරිද, මේක මේ බඩගින්න ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
5: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
6: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
1: කවද දැක්ක හින?
7: සුදු නෝනේ අලි වැඩි මේ මන.
1: ඕවද ගුරුවවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
2: සින්දු කැෆේ විත් නිමේෂා. අසු නවයයි එක. සුප්‍රීම් රේඩියෝ.

දවල් දොළහයි විනාඩි පණහයි දැන් වෙලාව. එකන්නේ මනීෂට යන්න වෙලා පැවිල්ල තියෙන. මොකද මනීෂ ගියාට නිමේෂලා ඇස්තු වෙලා ඉන්නවා වැඩේ බාරගන්නවා. ඉතින් හෙට කලින් යන්න කලින් කටයක් ඉන්නවා මතක් කරන්න. මම යනවා මහනුවර මුරතලාවට. මුරතලාවෙන් ප්‍රියන්ත කතා කරා කපිල අයියා එවගේම ලලිතක්කා අයන්ත පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. වගේම පොල්හෙනින් මර්වින් කතා කරා වයිෆ් මොනිකා වගේම දුවල තුන්දෙනා අක්ක චන්ද්‍රානි වයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට මැසේජ් පැත්තටත් යන්න ඕනේ. ඉජි අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා ඔන්න කියලා තියෙනවා. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවත් අහගෙනම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලා එන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මම ගියාට නිවේශ ඇවිල්ලා ඉන්න ඔයාගේ පාළුව තනිකම කාන්සිය නැති කරන්න. ඉතින් ඒ නිසා දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. 12:51

0: මේළඟට සින්දු කැෆේ.
1: Good afternoon. දැන් වෙලාව දවල් 1යි විනාඩි 1යි.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: சிந்து கஃபே.
1: කිරිල්ලි පියබලා ගියාට ඒ කිරිල්ලි ඔන්න මේ කිරිල්ලි දවල් එකවනකොට පියබලා එනවා මෙතනට. අයිබෝවන් ගුඩ් ආෆ්ටර්නූන්. දවල් එකයි විනාඩි 7යි දැන්. ඉතින් ඕන කතා ගොඩක් තියෙනවා ඉවසිල්ලක් නැහැ කියනකම්. ඉවසිල්ලක් නැහැ. හරි ඉවස ගන්න ඉවසීමෙන් සැනසීම ලැබේ මන් දන්නවා. හවස 4 වෙනකම් වෙලාව තියෙන නිසා හිමින් මේ දේවල් ටික කතා කරන්න පුළුවන් ඔයාට හැමවිටයි. ඉතින් එහෙම මං මේ දේවල් ටික මේ පැත්තෙන් ඔයාට කියනකොට ඔය පැත්තේ ඉඳලා ඔයාට පුළුවන් මේ පැත්තට මට කෝල් එකක් දෙන්න. 0112 510 510ට කතා කරන්න. එහෙමත් නැත්නම් 0718 893 893ට WhatsApp message එකක් තියන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් තවසොල මොහොතකින් මාත් එක්ක සජීවී TikTok live විකාශනයත් එක්ක සම්බන්ධවන්න. මම ලයිව් වෙන දවස අද සඳ දන්නවනේ. ඉතින් සතියේ පටන් ගන්නෙම මගේ කිචිපිචි නාරියත් එක්ක තමයි. හරි, ඒක නිසා ඔයාට පුළුවන් අපේ TikTok live එකට join වෙන්න. එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ආඩ පුළුවන්. එහෙනම් ඉතින් සුපුරුදු විදිහට අපේ කැෆේ එකේ වැරඩික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඕට කරන්න තියෙන්නේ දිගටම හවස 4 වෙනකම් වහාගෙන ඉන්න විතරයි. අද පදම් වචන ඇදේ එනවනේ. ඉතින් එහෙම තමයි. දවස් දෙකක නිවාඩුවකින් පස්සේ නම් පොඩ්ඩක් එහෙම මෙන් දේවල් ටිකක් වෙනස් වෙලා ටිකකින් හරියයි. දවල් එකයි විනාඩි 9යි දැන්. මන්නේ මේෂා

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: Godrich Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සලසන්න. Godrich Air Power Pocket Fragrances. Happening evening drive එක
3: lead කරන ඔබ
4: ඉන්නේ කොහෙද කියලා.
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
6: Back to back සින්දු අහන්න.
7: Let's go.
8: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා?
11: අඩු වෙලා
1: තියෙන්නේ ශාමර. මේ කුසගින්න දර්ශකය හරිද? මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
10: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
12: අසු නවයයි එක. Supreme Radio.

අනේ ඉස්සර මේ කතාවක් තියෙනවා නේද? මන් දන්නේ අපේ ලොකුවම තමයි ඉස්සර මාත් එක්ක ඉතින් මේ වගේ කතා කියන්නේ. දැන් ගෙදරට එහෙම නයෙක් එහෙම ආපුවම මේ ඒගොල්ලන් කියනවලු මේ නයාට අනේ නයිහාමි අපිට කරදර කරන්න එපා. ඔයා යන්න කියලා. එතකොට නයා යනවලු. දැන් ඔය වගේ අපේ වැඩිහිටිය ඔය වගේ කතා අපිට කියලා තියෙනවානේ. දැන් නිකන් ඔය ඇස් දෙක වහගන්නවා හිතා ගන්න. දැන් මේ ඔයා මොකක් හරි එක්කෝ ඉවෙන්ට් එකක හරි ගෙදර හරි මොකක්ම හරි අවස්ථාවකදී ඔයාගේ ඉස්සරහට එනවා නයෙක්. එතකොට මොනා වේද? හිතා හිතන්න බලන්න. එතන මේ වෙලාවට අපි කලබල වෙනවනේ නේද? හැබැයි අපි කලබල වුණාට මේ වගේම සිද්ධියක් අපි දන්න තව කෙනෙක්ට සිද්ධ වෙලා තියෙනවා. ෆිල්ම් එකක් ෂූට් කරන අතරතුරේදී හිතන්නකෝ ෂූටින් අතරතුරේදී තමන්ගේ ඉස්සරහට නයෙක් ආපුවම මොකද වෙන්නේ? මෙහෙම දෙයක් සිද්ධ වුණා ශ්‍රීදේවිට. ඉතින් මේ 1986 රිලීස් වෙනවානේ ඕල් ටයිම් බ්ලොක් බ්ලස්ටර් මූවි එකක්. ඉතින් ඒ තමයි නාගිනා. මේ නාගිනා කියන මේ ෆිල්ම් එකේ රාණි කියන මේ නාග කන්‍යාවට මුලින්ම තෝරගන්නේ ශ්‍රීදේවිව නෙමෙයි. මුලින්ම තෝරගන්නේ ඒ කාලේ ජනප්‍රිය නිළියක් වෙච්ච ජයප්‍රදාව තමයි මුලින්ම තෝරගන්නේ. හැබැයි ජයප්‍රදා සර්පයන්ට ගොඩාක් බය කෙනෙක්. අන්න ඒක නිසා අය මේ චරිතය එකහෙලාම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් මේ අවස්ථාව ශ්‍රීදේවිට දෙන්නේ. හැබැයි ඉතින් ශ්‍රීදේවි කියලත් කියන්නේ සර්පයන්ට ගොඩාක් බය වෙච්ච කෙනෙක්. හැබැයි ශ්‍රීදේවිගේ අම්මා කියනවා නෑ ඔයා මේ ෆිල්ම් එක කරන්න, මොකද මේක වෙනස්ම කතාවක්, ඒක නිසා මේක වගේ සිනමා ගමනටත් ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙයි, ඒක නිසා ඔයා මේ ෆිල්ම් එක කරන්න කියලා ශ්‍රීදේවිට ශ්‍රීදේවිගේ අම්මා තමයි කියන්නේ. අන්න ඒක නිසා ශ්‍රීදේවි සර්පයන්ට බය තිබුණත් මේ චරිතය රඟපානවා. කොහොම හරි දැන් ඒ කාලේ මම කියන 80 දශකයේ වගේ වෙනකොට 80-90 දශක වගේ වෙනකොට මේ තාක්ෂණික වශයෙන් සිනමාව එච්චරටම පොහසත් නැහැනේ. ඉතින් ඒක නිසා සැබෑම නාගයන් එක්ක තමයි මේ ෆිල්ම් එක රඟපාන්න සිද්ධ වුණේ. කොහොම හරි මුලින්ම මේ තේරි දුෂ්මන් මෙන්න මේ සින්දුව මේ ඇයට නාගයන් කිහිප දෙනෙක් එක්ක නටන දර්ශන කිහිපයක් තිබිලා තියෙනවා. නමුත් මේ දර්ශන තලවලට නාගයන් ගෙනත් තිබුණත් කොහොමෙන් කොහොම හරි ඔය දැන් ෂූටින් කරන අතරතුරේදී එක නාගයෙක් මිස් වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් නාගයෙක් නෑ, මාර වැඩේ. දැන් කට්ටිය දැන් මේ නාගයව දැන් හොයන්න ගන්නවා. දැන් මේ ෆිල්ම් එක ෂූටින් කරන අතරතුර ඉතින් කොහමරි මේ ෂූටින් වල අතරතුරේදී දැන් කට්ටිය නාගයා හොයනවා. කොහමරි දැන් ශ්‍රීදේවි එක මොහොතක අර නාග විලාසයෙන් ඉන්න මොහොතක මේ නැති වෙච්ච නාගයා මොකද කරන්නේ? එකපාරට කොහේ හරි ඉඳගෙන ඇවිල්ලා ශ්‍රීදේවිගේ ඉස්සරහට එනවා. ඉතින් ඊට පස්සේ මොකක් දුනේ කියලා හිතා ගන්නකෝ නයෙක් අපේ ඉස්සරහට ආපෝ. අපි මොකද කරන්නේ? අනේ නයිහාමි වා යන්න කියලා ඉන්නවද? එහෙම කරන්නේ නැහැ. අපි කලබල වෙනවා නේද? ඉතින් ඒ වෙලාවේ සෙට් එකේ ලොකු කලබලයක් ඇති වෙලා තියෙනවා. කොහොමෙන් කොහමරි මේ කලබලෙත් එක්ක ආයෙම සරයක් අර නයා අතුරුදහන් වෙලා තියෙනවා. කොහොමරි හරි අමාරුවෙන් තමයි පස්සේ මේ නයාව යාගෙන තියෙන්නේ. ඉතින් මේ බයවීමත් එක්ක මේ සින්දුවට සැබෑ නාග දර්ශන ඔවුන් ආයේ රූගත කරලා තිබෙන්නේ නැහැ. කොහොම වෙතත් මේ නාගයන් කීප දෙනෙක් රූගත කිරීම සඳහා යොදා ගත්තත් ශ්රීදේවිට මේ සිදුවීමත් එක්ක තව වෙනත් නාගයන්ගෙන් කිසිම අනතුරක් වෙලා නැහැ. ඔන්න ඔහොම තමයි ඉතින් නාගිනා ෂූටින් කරන අතරතුරේදී අපේ ශ්‍රීදේවි ඉස්සරහට නාගයෙක් ආවේ. එහෙනම් ඉතින් නාගිනා මතක් කරපු නිසා අපි යහමු මේ තේරේ දුෂ්මන්. හවස 4 වෙනකන් මා වහගෙන ඉන්න කියලා ඔයාලට මතක් කරනවා.

0: Supreme Radio.
1: The Velavada Valikai, Vinaditi Sekai.
2: Godrej Air Power Pocket Fragrances. Then Anut Musuwa the Haiki. Power Gel Takshane Nisa, Suwa the Diradiya Pura Pavati. Niva Sata, Bathroom Ekata Menma, Motor Athaya, Nava Suwa the Sarasanna. Godrej Air Power Pocket Fragrances.
3: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට.
6: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3 Supreme Radio. Maki hande, maki rata.
3: Sindhu Cafe.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුල මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
6: කලර්ස් වලට පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
9: I burn for this and I cover love this on a hello.
8: Supreme Radio, the welcome show.
1: Satya Davas Pahima, Ude Hatata.
8: The welcome show.
9: Anugrahaya.
10: Vartha Pita Vartha, Tandame Koti Ate, NLV, Tanadithane, Lutraye, Rupyal Koti, Dahatul, Name Ate, Ikmavu, Devanta, Supirithya, Galabadi, Rate, Sangvardhaneta, Devanta, Shaktiak, Vimin, Obad, Tinava, Ratat, Tinavana, Jatiya, Mahatana, Sampata, Tanadithane, Viladikan, Obad, Koti, Pajayaku, Wan.
11: Meltol, Hisaratya, Una, Semprathishava, Angapathavi, දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
12: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
13: සින්දු කැෆේ

0: சிந்து கஃபே.
1: වලකයි විනාඩි 52ක්වත් වෙලා දැන් වෙලාව පළවෙනි පැය ඉවර වෙන්න තව චූටිම චූටි වෙලාවයි තියෙන්නේ. දෙවෙනි පැය පේනවා නේ තමයි ඔයයි මමයි දෙන්න මේ විදිහට රැඳී ඉන්නේ. ඉතින් යන්න ඕනේ දෙවෙනි පැයට. යන්න කලින් මේ පැත්තට ආවා ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න. එක තමයි පළවෙනිම එක තමයි හරිද මං යනවා දෙකට TikTok live එකක් ඉතින් ඔයාලට මතක් කරනවා අපේ TikTok live එක පැත්තට එද්ද කියලා. ඒ වගේම අංක දෙක යන්න Facebook එකට තාම අපේ Facebook page එක ඔයා ලයික් කරලා ෆලෝ කර නැත්නම් දැම්මම හනිකට ඒ වැඩේ කරලා ඉවර කරන්න හොඳ බබාල වගේ very good හොඳ ළමයි. එහෙම තමයි ඉන්න ඕනේ. හරි page එක ලයික් කරන්න. ඉතින් බලන්න page එකේ මොනවද අපි මා වෙනුවෙන් upload කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ videos වලට ලයික් කරන්න, comment කරන්න, ඒ දේවල් වගේ යාළුවොත් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. Facebook එකෙන් නවතින්න එපා YouTube එකට යන්න. YouTube එකේ අපේ channel එක තියෙනවා. ඉතින් අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න. YouTube එකෙන් නවතින්න එපා TikTok එකටත් හොම්මම ගිහිල්ලා ඔලුව දාලා එන්න. අනේ TikTok එකේත් අපිව follow කරලා නැත්තම් follow කරලා තියා ගන්න. මොකද live වාපු ගමන් අනේ ඔයාලට message එකක් එනවා, එන්න එන්න යයි වෙවිලා ඉන්නේ, ඔයත් live එකට යන්න කියන්නේ වගේ message එකක් එනවා. Right, TikTok එකෙන් පස්සේ Instagram එකටත් යන්න. Instagram එකෙත් අපි follow කරලා තියා ගන්න. ඒ වගේම මේ පැත්තට call එකක් දෙන්නත් අමතක කරන්න එපා. හොඳ ළමයි ටික 0112 510 510 ට කතා කරන්න. එහෙමත් නැත්නම් 0718 89 83 89 83 ට WhatsApp message එකක් තියන්න. දවල් එකයි විනාඩි 54යි දැන්.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: කනුවලුගේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: ආටිස්ට් ගොසිප්.
2: දවල් දෙකයි වෙනට හටයි දැන් වෙලාව රයි් දැම්මී. විශේෂම ගෑනු ළමයි කාන්තා පාර්ශවයට ම පොඩ්ඩක් තමයි මේ ආමත්‍රණයකන පොඩක් නෙව මිනිකන් කියනවා කතාවක් කරද. දැන් මේ අපේ කට්ටිය ආසයි ලස්සනටඉන්න මදන්න බොයිස්ටත් එහෙමයි ලස්සටින කැමති. ඉතින් ඔව ලස්සන්ටින් ඔන් නිසා ගොඩක් මේ අපේ ගර්ස්ල ෆිගැන හිතනානේ ෆිගයක ගැන හිතනවානේ. දක වැඩිය තෙල් ජාතිී කෑම ජාතිීම කන්නේ නැහැ සැලට් තමයි කන්නව කවච් කරන කර ස්ලිම් වෙලා ලස්සනට හිම ඉන්නර ඩයට් කරලා එහෙම අපේ ගැනු ළමයිනේද. හැබැයි ඔය අතරින් තව එක ගැනු ළමයකින්වා හරද. මේ ගැනු නමය මේ ඩයට් කරන කෙනෙක් නෙවේ. ඇත්ත වශයෙන් යට ඩයිට් කරන්න බැහැ. මොකද එයා ඇතේ සල්ලි ගැවසන්න කොට විශෂම ට්‍රේන් එක යනකොට හිම මොනහර දැක්කොත් එය අනිවාර ඒදේ අරගෙන ගිහිල්ල කැන කනවා. එයා එහෙමයි. ඉතින් ඒ ගැනුනම වෙන කවරුත් නෙවේ මේ වාට කතා කරන මේ ලස්සන හඩක් තියෙන මේ මම තමයි ගැනවා. ඇත්ත වශයෙන් කිව්වොත් මේ මන්දන්න මේ තව ඒ වගේ කට්ටිය ඉන්නවාද කියලා ඇත්තට මම හිතන් හිටියේ මම විතරයි කියලා. එහෙම ඩයට් කරන්න කැමති නැති ඒකන කන්න හිතනම හැම කෑමක්ම කන්න ආස හිතන ඒ වගේ අහිංසක ආසාවල් තියෙන කෙනෙක්ට මම විතරයි ඉන්නේ කියලා තමයි මම හිතන් හිටියේ. හැබැයි අතියාන්තන් ඔන්න මගේ බෝට්ටුවේම තව කෙනෙක් ඉන්දියාවේ මට හම්බුණා. හරිම සතුටුයි ඒ ගැන. හරිම අහංකාර නෙමෙයි නිර්හංකාර සතුටක් තමයි මට ඒ ගැන තියෙන්නේ. දැ මේ ඩයට් කිය කරන්න අකමැති කෙනෙක් ඉන්නවා ඉන්දියාවෙන්. දැන් එයා කියන විදිහට එයාටත් ඔය මේ ඩයට් ප්ලෑන් එයා ට්‍රයි කරනවා. හැබැයි එයාට උපරින්ම ඩයට් ප්ලෑන් එකක ඉන්න පුළුවන් පැය දෙක තුනක් වගේ හරිම පුංචි කාලයක් විතරයිලු හරිද. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි අපි හැමෝම දන්න විජය සේතුපති තමයි මෙහෙම කියන්නේ. විජයගෙන් දවසක් මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහන මෙයාගේ ෆිගර් එක ගැන. ඉතින් පොඩ්ඩක් යා තරමක් ස්ටූල කෙනෙක්නි ගොඩක් නෙමෙයි ඉතින් චුට්ටයි හරිද. එහෙම ගොඩක් මහත නෑ විජේ. ඉතින් කොහොමද යාගෙන් අහන ඉතින් ඔය ෆිගර් ගැන හිතන්නේ නැද්ද ගොඩක්. දැන් ආටිස්ට් ලවුනාම පොඩක් යාල හිතනවනේ ෆිගර් එක ගැන ගැහණු පිරිමි දෙපාර්ශවෙම. එතකොට තමයි විජේ මේ උත්තරය දෙන්නේ. ඉතින් විජේ කියනවා එයාට ඩයට් ප්ලෑන් උත්සාහ කරාට එයාට ඉන්න පුළුවන් උපරිම පෑය දෙකක් තුනක් වගේ. ඊට පස්සේ එයාට දකින කෑම එක වැඩිපුරත් කන්න ආස හිතනවලු. ඉතින් ජීවිතේ ලැබෙන්නේ එක පාරයි. මං ඒක තමයි මම විජේගේ ආසම ටැග්ලයින් එක හරිද. ජීවිතේ ලැබෙන්නේ එක පාරයි. ඒක තමයි ආස කරන ඒවා කන්න බොන්න ඕනේ. ඩයට් ප්ලෑන් ජිම් වර්කවුට් මට සෙට් වෙන්නම නෑනේ. ඉතින් ජිම් ගියත් වැඩිපුරම යන්නේ ඕනනම් සතියයි. ඊට පස්සේ මට කම්මැලි. මම ඒ නිසා මේ ඇඟ ගැන හිතන එක නවත්තලා රඟපාන එක ගැනට විතරක් අවධානය යොමු කරනවා. නළුවෙක් වෙන්න ඉතින් ඇත්තරෝ මේ ඇඟේ හැඩක් එහෙම මේ හැඩ ඇඟක් එහෙම අවශ්‍යම නැහැ නේද? ඒක තමයි. හැබැයි මේ දෙකම හොදට කරන අයට මම සැලියුට් කරනවා. ඉතින් ඒක ඒ වුණාට මට පුළුවන් එකයි කියලා තමයි විජය මෙහෙම කියන්නේ. බලන්න කොච්චර බහැපත් උත්තරයක්ද කියලා. ඇත්තර මම විජයගේ අගය කරනම උත්තරේ තමයි අගය කරනම ටැග්ලයින් එක තමයි ජීවිතේ ලැබෙන්නේ එක පාරයි. ඒ ලැබෙන ජීවිතේ අපි ආස කරන දේවල් කන්න බොන්න ඕනේ. ඒවට හැර සතුරියේ හින්දා විජය මගේ මෙතන ඉන්නවා. දවල් දෙකයි විනාඩි 11යි දැන්. ඩයට් කරන්නේ නැති අපි වගේ ළමයින්ට උපහාසයක් පිණිස මේ සින්දු අපි අහමු.

0: සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලා මතක් කරන්නම් දවල් දෙකයි වෙනාඩි 15යි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
6: back to back සින්දු අහන්න
7: let's go
8: Every weekday at 4 PM, Dimport Town with Ashi Ali.
9: Love Sundaratana Paradise.
10: Mana Bendulu Asseno Gettulu Tansoya. Uttumayam Satcharyak.
9: Travel with Supreme.
10: Satya Davas Paheva.
11: The Welcome Show Ahana.
12: අසු නවයයි එක සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යකේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හේරින් සොලූෂන් සමගින් තබන්න මනා පුහුණුවලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හේරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න අමතන්න 0777 76 76 10
0: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
3: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරියද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: අත්බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩි වීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

දවල් දෙකායේ විනාඩි 38ත් වුණා දැන් වෙලාව. ඉතින් ඔන්න මේ වෙලාවේ වාට කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන. ඉතින් ඒ තමයි අදටත් අපේ හදවතේ ජීවත් වෙන වන් ඩිරෙක්ෂන්ස්ලට ඔන්න මේ අවුරුද්දේ අවුරුදු 16ක් වෙනවා. අනේ මේ එච්චර කල්ද? කොහමරි මේ 2010 ජූලි මාසේ 23 තමයි මේගොල්ලන් යුකේ වල තිබ්බ තරගයකින් තමයි මෙයාලගේ මේ ගායන ගමන ආරම්භ වුණේ. ඉතින් ලෝකේ ජනප්‍රියම බ්‍රිතාන්‍ය අයර්ලන්ත පොප් බොයි බෑන්ඩ් එක විදිහට 2026 දී ඒගොල්ලෝ මේ සමරන්නේ එයාලගේ බෑන්ඩ් එකේ 16 වෙනි සංවත්සරය. ඉතින් ඉස්සර ඒ කියලා මං ඒ ඉස්සර කියලා කියන්නේ අපේ ක්ලාසිකල් යුගය ලස්සන කරපු හැඩ කරපු රේඩියෝ එකේ ඉඳන් ටීවී එකේ තිබ්බ හැම මියුසික් ප්‍රෝග්‍රෑම් එකකම එයාලගේ ප්ලේලිස්ට් එකක අනිවාර්යයෙන්ම සින්දුවක් තියෙනවම තමයි. ඉතින් වන් ඩිරෙක්ෂන්ස් ගේ ඇබ්බැහි එදා විතරක් නෙවෙයි අදටත් ඒ වගේ නේද? අපේ මේ අලුත් පරම්පරාවත් ගොඩක් ආදරය කරනවා වන් ඩිරෙක්ෂන්ස් වලට. ඉතින් මේ ටීම් එකේ කට්ටියත් මම මතක් කරනවා මෙහෙම කවුද කියලා. Harry Styles, Louis Tomlinson, ඊට පස්සේ Niall Horan, Liam Payne, එතකම Zayn Malik. මෙන්න මේ පස් දෙනාගෙන් තමයි මේ කණ්ඩායම සමන්විත වුණේ. ඉතින් මේ තව දෙයක් තමයි කියන්න ඕනේ. දැන් මේගොල්ලන් 2010 ජූලි මාසේ 23 The X Factor කියන තරගයෙන් තමයි මේගොල්ලන් ආවේ. ඉතින් මේගොල්ලෝ හැබැයි තරග කරේ ටීම් එකක් විදිහට නෙමෙයි, තනින් තනින් තමයි මේ තරුණේ පස් දෙනා තරග කරේ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ සයිවන් විසින් One Direction කණ්ඩායම් බිහි කළේ. ඊට පස්සේ ඉතින් මේ තරගයෙන් තෙවන ස්ථානයේ හම්බුණත් ඉතින් මේගොල්ලෝ ගමන තුන්වෙනියට නැවතුනේ නැහැ නේද? මේගොල්ලෝ ඉස්සරහෙන් ඉස්සරහෙන් දිගටම ගියා. ඒ වගේම තමයි What's Makes You Beautiful ලෝකේ පුරා 170,000කට වැඩි පිටසක්, වගේම තමයි මේ 170,000කට පිටපත් වැඩි පිටපත් අලුවියක් වෙච්ච සින්දුවක් තමයි. වගේම තමයි Story of My Life වගේ ගීත යනගේ ජනප්‍රියම ගීත වුණා. ඒත් එක්කම 2014 දී Where We Are Tour මෙන්න මේ සින්දුව ලෝකේ ඉහළම ආදායම ලබාගත් Vocal Grab Tour එක බවට පත් වුණා. ඉතින් ඒ $290,000,000 ආදායමක් ලබාගෙන. ඉතින් මේ මොහොතේ ඇනිවර්සරියක සැමරුවත් අපි ආදරය කරන ලියම් වද අපිත් එක්ක නැහැ. ඉතින් අපි හැමෝම දන්නවා එයා අපෙන් ගොඩක් දුරකට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒ කොහොම වුණත් මේට අවුරුදු ගානකට කලින් වන් ඩිරෙක්ෂන්ස් කියලා කියන්නේ හැම කෙනෙක්වම විශේෂයෙන් අපේ මේ තරුණ පරම්පරාව වෙනත් ලෝකයකට ගෙනියන්න සමත් වෙච්ච ඒ ටීම් එකක්. ඉතින් අදට අතේ රසික ආතරේ විදිහටම වන් ඩිරෙක්ෂන්ලට තියෙනවා. ඉතින් ලියම් නැති අඩුව පුරවන්න බෑ. හැබැයි ඒ මතකය හැමදාම අපිත් එක්ක තියෙනවා. ඉතින් ඒ ලස්සන ජර්නි එකෙන් එකක් ඇතුලේ දරා ගන්න අමාරු අහිමිවීමක් එක්කම මේ ජර්නි එක ආවත් මේ වන් ඩිරෙක්ෂන්ස්ට නම් අවුරුදු 10ක් වෙනවා කියන එක අපිට අමතක කරන්න බෑ. ඒ වගේම ලියම් අද අපි අතර නැති වුණත් ලියම්ගේ මතකත් හැමදාම අපිත් එක්ක ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ වන් ඩිරෙක්ෂන්ස්ලා ගැන කියාගෙන අපි යනවා සිද්ධාක් අහන්න. දවල් 2:46 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දවල් 2:48 දැන්.
2: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
3: එකක් නෙමෙයි ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා. මේ
2: හරි හරි කලර් කරගන්න වෙලා නැහැ. ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පූ.
4: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පූ. දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගු කල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812.
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
1: I burst the bodas back of allow udasana hada.
6: Supreme Radio the welcome show.
5: Satya divas pahema. Udey hatata.
6: The welcome show.
1: Anugrahaya.
7: Wartha pita wartha tabeme koti ate NLB tanade tahane luturaiye rupiyal koti 13.98 ikma u devanta supiritya galaba dimin rathi samvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane veladigena obat koti patiye kuwan.
8: Navina taakshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: 89.1 89.3

0: சிந்து கஃபே.
1: හවස තුනයි වෙනඩි අටයි දැම් වෙලා සිදු කැපේ අන්තිම පෑ තමයි මේ විදිරි පටන් ගන්නේ. ඉතින් අපේ අන්තිම පෑ පටාන් ගත ගමම් මම දුවලා යනවා අපේ ටික්ටොක් ලයිව් එක පැත්තට. එබදිනවා යලෝ සෙට් එකකේ සෙට් එක එකතු කර ගන්න ඕනි. සුපුරුදු විදිහට අද මගේ ලයිව් එකට ඇවිල්ලා පළවෙනි කමෙන්ට් එක දැම්මේ අපේ සාෂ් හින්දු වෙන්ති සාෂනෝ යව එකතු කර ගන්න ඉස්සල්ලාම. ඊට පස්සේ අපේ ආකාශ් කවින්ද අපිත් එක්ක එකතු වෙනවා. ඒ දෙකම තරදු ඉන්නවා කැන්ඩි වලින් අපිත් එක්ක එකතු වෙලා ඉස්සර ඉන්නවා අපේ ගිෂු කෑගල්ලෙන් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම රණසිංහ ඉන්නවා, ඩ්‍රීම් බෝයි ඉන්නවා, සඳු ඉන්නවා, ඒ වගේම ෂන්මුග සුන්දරම් ඉන්නවා. ඒත් එක්කම චේතින ඉන්නවා. චේතින දෙල්කදින් තමයි අපිත් එක්ක එකතු වුණේ. අසන්ති ඉන්නවා, ජෙරමියා නෙහිමියා ඉන්නවා, හසන් ජිත් නෙමේ හංසු ජිත් ඉන්නවා. හැමදාම මම නම මරත්නවා එයාගේ. ඒත් එක්කම චිකාවත් ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. නිෂා ඉන්නවා, විජිත් ලක්මාලි ඉන්නවා, නිතු ඉන්නවා, ශ්‍රමල් ඉන්නවා, ඒ වගේම ධම්මික බණ්ඩාර, ලියෝ ඉන්නවා, සිරි ඉන්නවා, දුෂන් ශාන් ඉන්නවා, අශ්වෙන් ඉන්නවා, සචින්ත සදීපී ඉන්නවා, ස්කාරියන් ඉන්නවා, පසියා ඉන්නවා, ප්‍රියසීලි ඉන්නවා. ඒ වගේම මම යනවා අසංක ලක්මාල් මේ පැත්තේ මැසේජ් එකක් එවලා තියෙනවා. මොනටුව ලක්ෂාන් පෙන්ට්‍රි කබඩ් එකේ සෙට් එකව ගොඩක් ආදරේ මතක් කරන්න කියලා තමයි කියන්නේ. ඕකේ මතක් කරන්නම් කට්ටිය කවුද කියලත් මට කියන්න. මම හිතන්නේ වට්ස්ඇප් එකට දාලා ඇති මැසේජ් එක මම කියවන්නම්. ඒ වගේම AKD ඉන්නවා, හයි හයි හයි හයි මාමත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකක් එවලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් මතක් කරන්න. අශේන ඉන්නවා, ඔන්න අශේන වාත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඒ වගේම දේශාන්වත් ගොඩක් ආදරේ මම මතක් කරනවා. ඒ වගේම අචිනි ක්වෙට් වලින් අචිනිව ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. Right, ඉතින් මේ විදිහට තමයි අපේ TikTok live එකේ set එක එන්නේ. මේ කට්ටියව එකතු කරගෙන අපි යනවා WhatsApp එක පැත්තට. ටක් ගාලා ඒ පැත්තේ යාළුවෝ ටිකක් ඉන්නවා, මම එකතු කරගන්නකම් මග බලාගෙන. Right, මොරටුව pantry cupboard set එකේ ඉන්නවා. ලක්ෂාන් pantry cupboard set එකේ රන්දික, මధు, ලක්ෂාන්, අසංක මෙන්න මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. සුමුදු, hi hi, ඔයවත් මතක් කරා. අපේ දමිතවත් ගොඩක් ආදරේ මම මතක් කරනවා ඊළඟ සින්දුවට. එතකම වට්ස්ඇප් එකෙන් තව කවුද ඉන්නේ? මාකොළ ගල්පොත්තෙන් කවුද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? ප්‍රියන්ත සමරවීර ඉන්නවා අපිත් එක්ක, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මට මැසේජ් එක එවලා තියෙන. අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒ වගේම ඉචි අනුර ඉන්නවා පුස්සැල්ලෑවෙන්. අනුර, ඔන්න ඔයාවත් මම ගොඩක් ආදරේ ගීලක සින්දුවට එකතු කරගන්න. රයිට්, මේ විදිහට තමයි අපේ වට්ස්ඇප් එකේ යාළුවෝ සෙට් එක ඉන්නේ. එලිසා, ඔන්න එලිසා, ඔයාවත් මම මතක් කරනවා. ඒ වගේම මාව වහගෙන ඉන්න තව කට්ටියක් ඉන්නවනේ මේ පැත්තට කෝල් කරපු. ලවත් මතක් කරන්න ඕනේ. ටක් ගාලා අත්තිඩිය පැතර යන්න ඕනේ. අත්තිඩියෙන් කදවල මාවතේ ලොතරේ කුටියෙන් ඔන්න මම වහගෙන ඉනවා කියලා කිව්වා සුරංග සද්දට. බොන සුරංග, ඔයාව ගොඩක් ආදරේ ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම ඉදිබැද්දෙන් ආසිරි මට කතා කරා විලෝර වත්ත නීෂා ලීබඩෝ එකේ සෙට් එකේ ඉන්නවා කියලා කිව්වා සද්දටම සුපර්ණ රේඩියෝ අහගෙන. බොස් රුමේෂ් ශානක, ඒ වගේම රසික, සිතුම් ප්‍රදීප්, නුවන්, අසංක, තුසිත, ශාන්ත, සුරංජිත්, රෝෂාන් වෙන මේ කට්ටිය වයි හැමෝම හැමෝම සුපර්ණ රේඩියෝ හන හැම කෙනෙක්මයි එකතු කරගන්න කියලා කිව්වා. රයිට්, ඒ වගේම හිරුවයි ඉන්නවා. හිරුව, ඔන ඔයාවත් හිරක සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. රයිට්, එහෙනම් මේ විදිහට තමයි අපේ යාළුවෝ ටික ඉන්නේ. මේකලම එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. හවස 3:11 දැන්.

0: සමරුපලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: රටේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
5: අඩු වෙලා
4: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්න ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔබට තේදුන්නක් දකින්න අවශ්‍ය නම් වර්ෂාව ඉවසන්නම සිද්ධ වෙනවා.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: දැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යටි.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: දවස 3යි විනාඩි 30යි. Godrej Air Power Pocket Fragrances. දැන් අලුත් සුවඳ 6කින්. Power Gel තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර රතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
0: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: I work for the Sakavala Udesan Hala.
4: Supreme Radio the welcome show.
3: Satya Davas Pahima. Uday Hatata.
4: The welcome show.
5: Anugrahaya.
6: Vartha Pita Vartha Tandami Koti Ate NLB Tanadi Tahane Lutrayin Rupyal Koti Dahatuna Name Ata Ikma Vu Devanta Supiritya Galabadimin Rate Sangvardhane Ta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanani Dahane Viladi Gena Obat Koti Patiya Kuwan.
7: Engineer Wek Vidiyata Mudalata Wada Pramithiya Mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
10: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3
12: Supreme Radio. Supreme Radio.
13: Supreme Radio.
14: මගේ හඬ, මගේ රට.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොට්‍රිච් එයා පව පොකට ෆ්‍රේකන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොට්‍රිච් එයා පව පොකට ෆ්‍රේකන්සස්
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
5: let's go
6: Every weekday at 4 p.m. in Porto with Aashi Ali.
7: Mama hituwe mage hita his vela kiyala. Aadare mata ay kavadawa denen ekak naha kiyala.
8: Etukota den aadare denenoda?
7: Oh. Oya mata dena aadare nisa mama jeevath wenawa kiyala mata denenawa. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට.
9: අනුග්‍රහය.
10: In

0: Sindhu Cafe.
1: හවස 9:51 දැන් වෙලාව යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ මට. ඉතින් ඔන්න මම ගියාට ආශි වෙනවා ටෙම්පටවුන් අරගෙන. ඔයාලට පුළුවන් ආශිත් එක්ක හවස 4 ඉඳලා රෑ 7 වෙනකන් ටෙම්පටවුන් අහන්න. හෙටත් එන්නම් දවල් දෙකට ඔය ආස කරන විදිහ රස කතා ගොඩක් වීසින්ද ගොඩකුයි අරගෙන. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. දෙකම 89 89 3

0: ඔබ ඉවතට යන්නෙත් නෑ, මං ඉවතට යන්නෙත් නෑ. ඔයත් ඉන්නවා, මාත් ඉන්නවා. වැඩේ පටන් ගන්නයි හදන්නේ. දැන් වෙලාව සවස 4යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.3 Supreme Radio. Supreme Radio.

හසහතරා විනාඩි දෙකයි වෙලාව. අද ආශිනේ ආශි වෙනුවට වෙන කෙනෙක් ඇවිල්ලා තියෙන ඉතින් ඔයගලන්ට පුළුවන් මේ පැත්තට එන ආශි නෝන කියලා එකක් නැහැනේ හැමදාම වෙන කෙනෙක් වැඩට ගත්තා ටෙම්පෝ ටවුන් කරන්න. ඔයගලගේ අදහස මොකද්ද කියලා කියන්න බලන්න. හරිද? ඔයගලන්ට මේ කටහඬත් එක්ක වැඩ කරන මේ මගේ අමුතු කටහඬක් තියෙන කෙනෙක් ඔයගල මීට කලින් රේඩියෝ එක අහලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. 0818893893. හරිද? ඒ විතරක් නෙමෙයි සුපුරුදු ෆෝන් නම්බර් එක තියෙන ආශික 0112510510 හොට්ලයින් එක. ඒකේ ඉන්නේ මම ආද. ඒ නිසා වෙන කෙනෙක් අද වැඩ කරන්න ආශි වෙනුවට ඕගලන්ට පුළුවන් ඒ වෙනස බලන්න ඕන නම් යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා ලයිව් එකට එන්න පුළුවන්. ලයිව් එකට ඇවිල්ලා බලන්න ඇත්තටම ආශිර මොකද උනේ කියලා ඉන්නගෙන අගෙන් අහලා දැනගන්න පුළුවන්. මම කියන්නේ 89.1 රේඩියෝ එකෙන් අහගෙන ඉන්න ඕගලන්ට මම කියන්නේ ආශිර මොකද උනේ කියලා. ඔයගලන්ට ඒ කතාව දැනගන්න ඕන නම් ඔයගලන්ට ඉන්න වෙනවා සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට. හරිද? ඉතින් ආශි කතා කිව්වට අද මම කතා කියන්නේ මං කතා හදනවා කාට හරි. මේ වෙලාවේ මට හිතෙන කතාවක් හදලා මම කතාවක් කියනවා ඔයගලන්ට. ඒ නිසා දිගටම අහගෙන ඉන්න ඕනි. හවස 6 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. මං හිතනවා මේ කටහඬ ඔයගොල්ලෝ ආදරය කරයි කියලා ආශිට වැඩිය. එහෙමනම් මේ පටන් ගන්නවා මෙන්න මේ විදිහට. වැඩි කතා නැතුව අඩු කතා එක්ක ආශිට මොකද උනේ දැනගන්න අද අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ටෙම්පෝ ටවුන්. හවස 4:03 වෙලාව. සුබ සැන්දෑවක්.

හවස 4 විනාඩි 6 දැන් වෙලාව. ඉතින් චුටි කතාවක් කියන්නද? චීන පැත්තට යනවා නම් ඉතින් ඇත්තටම ආය යන්න කැමති මොනවා කරන්නද? චීනේ පොඩි ටුවර් එකක් යන්න කැමතියි නේ. හැබැයි ඊට වැඩි ඕවා දන්නවද? චීනට ගිහලා ඉගෙන ගන්න තියනවා නම් මාර වටිනවා. මොකද චීනේ අධ්‍යාපන පද්ධතිය හරිම ශක්තිමත්. ඒ වගේම කාර්යක්ෂම සහ අනාගත මාර්ග සූදානම් කරන හරි ප්‍රසිද්ධ රටක් තමයි චීන කියලා. කියන්නේ ඒගොල්ලන්ගේ এডুকেෂන් සිස්ටම් එක හරිම ඉහළ තැනක තියෙන ලෝකේ. චීන කියන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන මිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකේ දෙවනුවට වැඩිම ජනගහනයක් තියෙන රට. ඉතින් මේගොල්ලන්ගේ මේ අධ්‍යාපන සිස්ටම් එක ගැන කතා කරනකොටත් ලෝකේ තියෙන ඉහළම ශ්‍රේණිගත කිරීමවල පවතින এডুকেෂන් සිස්ටම් එකක් තමයි මේ රටේ තියෙන. ඉතින් එහෙම තැනකට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න තියෙනවා නම් උපාධියක් කරන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම මේ මියුසික් ඩිප්ලෝමා එකක් එහෙම හදාරන්න ආසාවෙන් ඉන්නවා නම් ඩිග්‍රී එකක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔන්න චීනට යන්න පුළුවන්කම තියෙනවා. යාට කාත් එක්ක එකතු වෙලාද තනියම යන්න ඕනේ නැහැ. ඔයාට යන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි චයින ලංකා এডুকেෂන් එක කියලා කියන්නේ. ඔයාට ඉතින් ආවටි ගැට උපාධියක් ගන්නවට වඩා චීනට ගිහිල්ලා හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් වලින් උපාධියක් කරන්න තියෙනවා නම් ඇත්තටම වටිනවා කියලා මම දන්නවා. හැබැයි ඉතින් චීනේ උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන් වලට සල්ලි දීලා නිකන් ආස්ති කරගන්න එපා. තමන්ගේ සල්ලි අනාගතේ විනාශ කරගන්නත් එපා. හොඳම තැනකට යන්න. ඒක තමයි චයින ලංකා এডুকেෂන් ගැන මම ඔයාලට මතක් කරන්නේ. ඒ ලෙවල් පාස් වාට ලෝක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ තියෙන එකම තැන තමයි චයින ලංකා এডুকেෂන් කියලා කියන්නේ. අනිතකවා දන්නවද පෙරපුහුණුවක් වගේ වාට එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. ඒ වගේම හැම ඩිග්‍රී එකක්ම වාට ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්න පුළුවන් කමක් තියෙනවා. විශ්වවිද්‍යාලය තුල නමාතැන් පහසුකම් වගේ තවත් බොහෝ පහසුකම් එක්ක වාට අධ්‍යාපනය හදාරන්න පුළුවන් කමක් තියෙනවා. මම පොඩ්ඩක් ඩිග්‍රීස් ගැන මතක් කරන්නම්. කෙමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න අවස්ථාවක් තියෙනවා. හරිද? අර කලින් කිව්වා වගේ මේ වගේ මිහිරි කටහඬක් හදාගන්න ඔයාලට මියුසික් ඩිප්ලෝමා එකක් හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අවස්ථාව ලබා දෙන්නේ චයින ලංකා এডুকেෂන් එකේ ડોક્ટર භාග්‍යගෙන් වැඩි විස්තර දැනගන්න. මොකද ડોક્ટર භාග්‍ය කියලා කියන්නේ චයින ලංකා এডুকেෂන් එක හරහා චීනට ගිහිල්ලා උපාධියක් කරගෙන ආපු බොහොම හොඳ කෙනෙක්. ඉතින් එයා හරි ලස්සනට වැඩි විස්තර කරලා දෙයි ඔයගොල්ලන්ට. කතා කරන්න ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 0747-290-290. චයින ලංකා এডুকেෂන් එකට ගිහිල්ලා ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් මම තැනත් මතක් කරන්නම්. රයිට්. ඔයා දන්නවා ජයවර්ධනපුර හොස්පිටල් එක. ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate එක ගාව තමයි චයින ලංකා এডুকেෂන් එක තියෙන්නේ. ඉතින් ගිහිල්ලා වැඩි විස්තර කතා කරන්න. මොකද වෙන්නේ කියලා බලන්නකෝ. මටත් කියන්න මොකද වෙන්නේ කියලා. හරිද? අවසා 4 විනාඩි 9යි දැන් වෙලාව.

0: මෙල්ටෝල්, හිස රතය, උණ සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 864 012 ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නි ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 188
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සංචාරයක්
2: Travel with Supreme
3: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න
5: Y'all remember the name? Billionaire. Back once again with Run Dare.

0: over, baby.
1: ඒක තමයි. හවස 4 විනාඩි 17 වෙලාව. මොකදනේ ආශිර වෙලා තින ආශියයි වැඩට ආවේ නැත්තේ බලන්න පව් අප්පේ රම වයින් කළා දාලා ඔයා වැඩට ඇවිල්ලා මෙතන කොහොමාරි ආශිගේ බෙල්ට් එක ඉස්සුවනේ. හරි. කොහොමනත් මතක තියාගන්න. දැන් කතරගම කියලා කියන්නේ හොඳ තැනක්. කතරගම පෙරහැර බලපු කට්ටියත් ඇති. කතරගම පෙරහැර බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය ඉන්නවනම් යන්න. මං හිතන්නේ අන්තිම දවසේ, පොය දවසට කලින් දවසේ අන්තිම දවසේ තේරෙන්න දෙන්නේ. මේ කතරගම පෙරහැර ගැන කතා කරනකොට දෙවුන්දර පෙරහැරත් අමතක කරන්න බෑනේ නේද? දෙවුන්දර පෙරහැර තමයි මේ දවස්වල වැඩිපුර කතා වෙන්නේ. කතරගම පෙරහැර කොච්චර ලස්සනට ගියත් වැඩක් නැහැ. කතා කරන්නේ දෙවුන්දර පෙරහැර ගැන. මොකද පිටරට ඉන්න කට්ටිය පාව කතා කරලා ඒ අර යමන නටවන්නේ. අරගොල්ල නටවන්නේ. නැටබුත්තේ මේකයි වෙන්නේ වාත. බලන්නනේ ඇත්තටම පෙරහැර එහෙම නැත්නම් يعني මේක කල්චර් යාංකේ කිය අපිනේ ಜಾති ಜಾති ආගම් අපි වැත්තගෙන තියලා කතා කරොත් මේ වැවිලා රටේ තියෙන උත්සව يعني ආගමික උත්සවනේ. ඉතින් මේවට ಜಾති ભેදකින් තොරව ආගම් ભેදකින් තොරව අපි හැමෝම බලන දේවල්නේ. හරි ආසාවෙන් බලනවනේ පෙරහැරක් කියන්නේ. හරි ලස්සන දෙයක් නේ නේද? ඉතින් බලන්න ගොනේ පිටරට ඉඳලා ඒව කෝල් කර කර අරයම නටවන්න එපා, මෙයාව නටවන්න එපා කියපු ගම ඒක අයින් කරන්න, ඒ අයිටම් එක අයින් කරන්න. හරියට නිකන් කන්සර්ට් එකෙන් ඉස්කෝලෙක් තියෙන කන්සර්ට් එකෙන් මොනවා හරි අයිටම් එකක් අයින් කරනවා වගේ ඩාන්සින් ටීචර් ඇවිල්ලා මාරයි. ඇයි ඔච්චර බය? ඔයා දැන් ඔය වගේ කයි එකහල අන්තිමට සුප්‍රීම් එකක් නවත්තන්න ගියයි දන්නේ. අනේ මන් දන්නේ මේක නම් පුදුම රටක් තමයි. මට තේරෙන්නේ නැයි කියලා බය වෙන්න. කාවැඩි මොකද කාවැඩි සින්දුවක් දෙනවද අපි නටමුද? පෙරහැර නටන්න තින්ද අපි කාවැඩි සින්දුවක් දෙමුද? එහෙම මොකද කියන්නේ නිෂ්පාදකතුමා කැමතිද? එහෙම එකක් කරමුද අපි? එහෙමත් කළ බලමු නේද? I think ඔච්චර හිතන දේවලුත් නෙමෙයි. කොහොමුණත් මේ මාර කට්ටිය ඉන්නේ හරි සැරයිනේ. දැන් මගේ මේ ලයිව් එක උදාහරණයකට ගත්තා. මට බයිනම ඇවිල්ලා මේ කට්ටිය කටහඬට බයිනෝ. ඉතින් දෙයියනේ මිනිස්සු හිතලා ලෙඩ වෙන්නේ නැහනේ නේද? මිනිස්සු තව කෙනෙකුට හිතලා ඒ මනුස්සයාගේ බෙල්ට් එක ගන්න නැහනේ. ගන්නවා. මේ අරන් තියන්නේ අසනීපෙච්චනවා ගෙදර ඇව්වා. මම ගත්ත බෙල්ට් එක. වැඩේ ඉවරයි. ආයිතින් ආශිර හම්බෙන්නේ නැහැ මේ බෙල්ට් එක. දිගටම මම තමයි. නැද්ද? ඔය වගේ ඉතින් මිනිස්සුන්ට අනේ මන් දන්නේ නැති වෙන ප්‍රශ්න. ඒ කොහොමුණත් ඕගොල්ලෝ එන්න බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ආශිර දැනගන්න. මැසේජ් කරන්න පුළුවන් 0718 89 83 89 83 WhatsApp number එක තියෙනවා. ඒකට මැසේජ් කරන්න. එහෙම නැත්නම් TikTok live එකට එන්න. ආශික හොයද ගියේ කියලා බලන්න පුළුවන් කට්ටියකින් අහලා. right. ඉතින් මම යනවා අද දවසේ පළවෙනි මැසේජ් එක මගේ live එකට එවි අපේ Vishu. Vishu ආව ගොඩාක් ආදරේ මතක් කරනවා. ඊයේ දවසේ අපේ birthday එක celebrate කරපු මහි අඹම් පොලට happy belated birthday wishes කියලා Supreme Radio අපි wish කරනවා. අනේ සමා වෙන්න ඊයේ දවසේ මම වැඩට ආවේ නැහැ. අද දවසත් බොහොම අමාරුවෙන් තමයි වැඩට ආවේ. මොකද හරි හරි කවන්න කොහොමද තවට සුබ උපන්දිනයක් කරන්න කියලා wish කරනවා. right. කටහඬ හොඳයි කියලා කියනවා දිනා. thank you so much. ඒ වගේම අශේන් රශ්මික මාතර ඌරු බොක්කේ. හැබැයි ඉන්නේ කොරියාවල. ඔයාව ගොඩාක් ආදරෙන් කතු කරගන්නවා. මල්ලි වගේම තුවන්ව ඔයාවත් මතක් කරනවා. එයා ඉන්නේ නෙදර්ලන්ඩ් වල. ඊට අමතරව තුවන් සබාර් ඉන්නවා. එයා ඉන්නේ මීගමුවේ. ඔයාවත් මතක් කරනවා. හරි. එතකොට චාන්දිනී කුලරත්න ඔයාව වාග්ය ආහහා ඔයාවත් එකතු කරගන්න. ලයිව් එකේ ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා. හරිද? හැමෝටම ගොඩාක් ආදරේ. කාගේ හරි නමක් මිස් වෙනවා නම් සමා වෙන සාහසය ඔයාව එකතු කරගන්න. ඒ වගේම කවිතායි ඔයාවත් එකතු කරගන්න ඕනි. ඉතින් මේ දිල්ලි ඉන්නවා. ලයිව් එකේ ඉන්න හැමෝමයි ඔයාවයි ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන්නේ. මොකුත් නැහැ මේ සින්දුවම් ගැලපෙන සින්දුවක් දුන්නා මං හිතන්නේ නේද? පාත්‍ර පැත්තේ කවුරු හරි අහගෙන ඉන්නවනේ.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: සමනේ ඉන්දියාවේ එක එක ඇදහිලි තියෙනවනේ චාමර. ඉන්දියාවේ වන්දනාමාන කරන්න නැති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝ කියන ස්ථානේ මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
6: ඉන්දියාවේ
5: සමනෙන් චාමර කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලයේ ඉන්නවා කියලා.
6: ඇතුලේ
5: 25,000කට වඩා වැඩියෙන් මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලෝ හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

මොනාද කිව්වේ හවස 4 විනාඩි 37යි වෙලාව. මේ අපි යන්න හදනේ TikTok live එක පැත්තට කට්ටිය එකතු කරගන්න ඕනේ. මෙහෙම ගිහලා හරියන්නේ නැහැ. මොකද මේ මිනිස් කෝල් කරනවානේ මට. ඔයා මේ ආශි වගේ message කියවන්න නැතුව ඉන්නපා. Right. සාරංග කුමාර කතා කරා. යාගේ දුව චේනාරා සාරංගවත් එකතු කරගන්න කිව්වා. මැදබැද්ද මාතලේ ඉඳලා බොහොම ස්තුති මැදබැද්දට අපි වහිනවා. සද්දට මහගෙන ඉන්න කියලා කිව්වා. ඒ වගේ මధు කතා කරලා drink call මට. ඊට පස්සේ call කළා. අක්කද live එක නැද්ද කියලා කිව්වා. ඔන්න live එකට ඇවිල්ලා ඉන්න මధుව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. විශේෂයෙන්ම මధుගේ තාත්තව එකතු කරගන්න ඕනි මට. ඒ වගේම රජික ඉන්නව මොනරාගලින් ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම මීන්තලේ අපේ දිල්ෂාන් ඔයාව අනුරාධපුරේ කියලා කෝට අනුරාධපුරේ නෙමෙයි මීන්තලේ මේ වෙලාවේ මැදවත් ඉන්නව ගොඩාක් ආදරෙන් මතක් කරනව නේද චාන්දනී? චාන්දනී චොක්ට චයිනා. හරි ඕකේ. ඒ වගේම රණසිංහ 56 ඔයාවත් එකතු කරගන්නවා. කවුද තව ඉන්නේ? ඉතාලියෙන් නේද? ඉතාලියද වයින්නේ දෙයියනේ. මං ඉතාලිය තනි වෙලා දින්නේ නැත්නම් කවුරු හරි ඉන්නවද ඉතාලියේ? හරි ඕකේ. මේ ළමයි දැන් ඊළඟට මම ප්ලේ කරන්න යන්නේ ජාමර වීරසිංහගේ වනවදුලේ වසන්තයේද. ඕ යා. මුතුම ලස්සන කටහඬක් රයිට්. කොහොම වුණත් මතක තියාගන්න. මම කතරගම ගියානි වීකෙන්ඩ් එකේ ගිහිල්ලා මම දැක්ක කිරිකොරහ නටනවා. අපේ ආදිවාසී ජනතාව කිරිකොරහ නටනවා දැක්කයි වගේ. ජීවිතේ වෙනස් වෙනස් experience එකතු කරගන්න. මේ වගේ කාලවලට යන්න යන්න කතරගම යන්න ගිහිල්ලා දෙවුන්දර පෙරහැර බලන්න බය ගෙවල් වලට වෙලා ඉන්න එපා හොඳේ. බයට ඉන්න එපා ගෙවල් වලට යන්න. බය වෙන්න එපා. හරිද? Right. සුබ සන්ධ්‍යාවක් වේවා ආශි. අපිට සින්දුවක් දෙන්න ඉජියන් පුසල්ලා BF ජනපදේ ඉඳලා මට message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ set එක අපි වත් එකතු කරගන්න. රන්දික මధు ලක්ෂාන් අසංක රන්දිකමගේ ලයිව් එකටත් ආව රන්දිකව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ආයිබෝ වේවා. මොකද්ද මේ කියන්නේ? මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතන තේජ අවෝඩ් පුංචි පුතා එතකොට භාග්‍ය අවිෂ්ක සේරුවාවිල සෙට් එකෙන් එකතු කරගන්න කියලා සමරසිංහ තමයි මට කියන්නේ. හුස්ම ගන්න කියලා. හුස්ම ගන්නත් බෑ මේ කතා කරන විදියට. මధు ඇවිල්ලා ඉන්නවා. මధు ආවත අතරින් මතක් කරනවා. ඒ වගේම ෆයර් බෝයි ඇවිල්ලා ඉන්නවා. ඕකේ ෆයර් බෝයි ආවත් එකතු කරගන්න. වැඩි වෙලා කතා කරන්න බෑ. අපි යනවා සින්දු අහන්න. මෙන්න සින්දුව.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
1: හිතට ශක්තිය.
2: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
1: ලස්සනට ඉන්න අලුත් රහස්.
3: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් වල පිළිකෑම.
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
1: Supreme Lifestyle with Manisha. සතියේ දවස් 5:00 ම උදේ 10:00 ට.

0: down.
1: Hatter, hatter.
2: හවසප හය විනාඩිය එකයි දැන් වෙලාව වෙනදට තියෙන විදිහට හයියෙන් කතා කරන්න බෑ. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ හයි කාමද කාමද කාම් කියලා. එහෙම කතා කරන කෙනෙක් වෙන ධ්‍යාන මේ අද ඉන්නේ. ආශ්‍රම මේ වෙන කෙනෙක් ඉන්නේ. ඉතින් කොහොම හරි මේ පැයත් පටන් ගන්න බොහොම අමාරුයි. අදගෙන අදගෙන ආවා මේ පැයටත් ආවා. මම මතක් කරන්න ඕනේ මට කෝල් කරපු කට්ටිය. හරිද අපේ නීෂා ලීබඩු එකේ ඉඳපැද්ද යාසිරි කතා කරා. බස් රුමේෂ් චානකේ වගේම රසසික ඉන්නවා. සිතුම් නේද? සිතුම් මට සිතුම් මරි. ඔව් සිතුම්. ප්‍රදීප් සුරංජිත් රොෂාන් අසංක තුසිත මේ කට්ටියව ආදරෙන් මතක් කරන්න කිව්වා. ඒ වගේම ශාලිනී ඉන්නවා. ශාලිනී ආදරෙන් එකතු කරගන්නවා. අසිතත් බලාගෙන ඉන්නේ. අසිත ඔයාවත් එකතු කරගන්නවා. චාන්දිනී ඔයාවත් මතක් කරන්න ඕනි. චූටි මල්ලිත් ඇවිල්ලා තිනවා. ආකාශ් කවිඳු ජයමාන්න ඔයාවත් එකතු කරගන්නවා. ලයිව් එක ලැග් වෙනවා කියලා කියනවා. මං හිතන්නේ මගේ ලයිව් එකද මන් දන්නේ. රුවන් ලක්මාල් අපේ ඇඹිලි පිටියෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් ආදරෙන් අද මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. ජාමි ජාමි ඉන්නේ රුමේනියාවල. හැබැයි අපේ රත්නපුරේ මැණිකක්. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒ කියන්නේ මේ පැය පළවෙනි සින්දුව අහන්න හදන්නේ. ඊට පස්සේ ඔයාටත් මතක් කරන්න ඕනේ 0818 89 83 83 WhatsApp එකට මැසේජ් කරන්න පුළුවන්. අපේ රශ්මිකමට මැසේජ් කරලා තිනවා අක්කා සෞභාග්‍ය එකතු කරගන්න කියලා. ඒ වගේම දිමිත්‍රි මැසේජ් එකක් දාලා තිනවා කොට්ටාව ඉඳලා යවත් එකතු කරගන්න කියලා. ඒ විතරක් නෙමෙයි, තව කවුද ඉන්නේ කුරුණෑගලේ නදීෂ මැසේජ් එකක් දාලා තිනවා අම්මවයි තාත්තවයි නංගිවයි ආදරෙන් එකතු කරගන්න කියලා. කුරුණෑගල මලියදේව එකේ 2023 අවුරුදු සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා. රයිට්. ඕකේ, මේ කටි ඔක්කොමත් එකතු කරගෙන දමිත් අයවත් මතක් කරලා අපි යන්න හදන්නේ මේ පැය පළවෙනි සිද්ධ වහන්න. දැන් ගලව හවස 5 වෙනාඩි 3යි.

හවස පහයි විනාඩි පහයි වෙලාව. හැම දෙයකටම හොඳ පුහුණුවක් තියෙනවා නම් හොඳට ඉගෙනගෙන තියෙනවා නම් ජීවිතේ ඕනම ප්‍රශ්නකට මුහුණ දෙන්න හයිය අත්‍ය තියෙනවනේ අපිට. ඉතින් ඒ නිසා අධ්‍යාපනය කියලා තමයි හැමෝම කියන්නේ කාටවත් හොරකම් කරන්න බැරි එකම දේ. ඒ නිසා අධ්‍යාපනය ලබා ගන්න එක ඉගෙන ගන්න එක කවදාවත් ජීවිතේ නතර කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි හිතනවා අපි ඕ ලෙවල් ලෙවල් කරාට පස්සේ ආයි වරයිට පස්සේ ජොබ් එකක් කරන්න ඕනි. එහෙම මත එකත් අපි කාලයක් හිටියේ. අපි දැන් එහෙම නැහැ කියන එක මම දන්නවා. මොකද අපි හැමෝටම ලොකු ලොකු හීන තියෙනවා. අපිට රටකට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න එහෙම නැත්නම් උපාධියක් කරගෙන එන ඩිප්ලෝමා එකක් කරන්න අපි හැමෝම ආසයි. හැබැයි අපිට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඒක අපි හැම කෙනාටම තියෙන දෙයක්නේ. ඉතින් ඔන්න චීනෙට ගිහිලා චීන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අන්ත උපාධියක් කරගෙන ඔයාට එන්න ශිෂ්‍යත්ව පිරිනමන තැනක් ගැන තමයි මතක් කරන්න හදන්නේ. ඒ තමයි චයින ලංකා එඩියුකේෂන් එක කියලා කියන්නේ. ඔයා දන්නවද 2027 අවුරුද්ද වෙනුවෙන් බයොලොජිකල් ඉංජිනේරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දෙන්න සූදානමෙන් ඉන්නවා චයින ලංකා එඩියුකේෂන් එක. ෆුඩ් සයන්ස් ඉංජිනේරින් නම් මම ගොඩාක් දුරට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මොකද මම කෑම ගැන හරි පිටිකුලනේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයා A-level පාස් නම් චයින ලංකා එඩියුකේෂන් එකට කෝල් එකක් දාලා ඩොක්ටර් භාග්‍යගෙන් විස්තර දැනගන්න. මම මතක් කරන්න නම්බර් එක 0777290290 තමයි නම්බර් එක. ඔන්න කවද්ද දන්නවද තියෙන්නේ ඉන්ටර්විව්ස්? ඒ කියන්නේ හෙට ජූලි මාසේ 28 සහ 29 කියන මේ දවස් දෙකේදී ඔයාට ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන්කම තියෙනවා 2027 අවුරුද්දට චීනට යන්න. ඒ වගේම A-level පාස් නම් ඔයාට පූර්ණ කාලීන වගේම අර්ධකාලීන ශිෂ්‍යත්ව ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අවුරුදු 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ B-gate 2 ගාව. ගිහිල්ලා වැඩි විස්තර දැනගෙන කතා බහ කරන්නත් පුළුවන්කම තියෙනවා. ඔන්න ඉතින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් අහගෙන ඉන්න. තව ටිකක් මතක් කරන්න. හවස 5 විනාඩි 7යි.

0: සමුරු පලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
6: iBirds උදෑසනක වෙලා උදෑසන හතට.
5: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
5: The welcome show.
7: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

මන්න උඹ මැනිකා. අදනම් සින්දු කියන්න එපා, වඳින්නම් ඔයාට. Thank you so much for the well wishes. හැමෝම මට wish කරනවා ඉක්මනින් හොඳ වෙන්න කියලා. ඔව් ආශිත වැඩට එන්න ඉක්මනට. KP89 thank you so much. එතකොට අනේ අපි තාමර ඇවිල්ලා තිනවා. තාමර කියනවා ආශිව වැඩට එවන්න, ඔයාලන් ඉඳපා කියලා. රයිට්, ඕකේ, අපි කිමු ආශිත වැඩට එන්න කියලා. ඉක්මනින් යාට හොඳ වෙලා එන්න කියන්න. චාන්දනී, එහෙම නේද? රයිට්, ඔයාවත් එකතු කරගන්නවා. අසිත, ඒ වගේම විශේෂයෙන් අපේ කතරගම ජමින්දා, ඒව ගොඩක් ආදරේ මතක් කරන්න ඕනි. අසිතවත් එකතු කරගෙන ශ්‍රීමාල් සාරංග, ඔයාවත් මතක් කරනවා ආදරේ. යාට thank you so much message කරනවාට, මට ඇවිල්ලා මාව බලාගෙන ඉන්නවාට. ඉතින් තව කවුද ඉන්න බලමු මේ පැත්තෙන්. භාග්‍යා ආහාර්ෂ කියලා එක්කෙනෙක් ඇවිල්ලා, ආ යාන්ටි කියලා කියනවා. මට ආන්ටි කියනවා, එයාගේ ප්‍රොෆයිල් එක දැක්ක හම්බ වෙනවා පුත්තලම් බුරු දෙන්නෙක්ගේ වයස කියලා. අනේ ආන්ටි, අනේ ආන්ටි, අනේ පුතේ, පව් පුතේ, ඔයා දුකයි දුකයි දුකයි, අනේ දුකයි. අනේ කමනේ, ආදරෙන් මතක් කරගන්නවා හර්ෂවා කොහෙද ඉන්නේ කියන්න. ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ ආන්ටි කිව්වා කියලා. මොකෝ ඔයාට කේන්ති ගන්න එපා, ඔච්චර ආන්ටි තමයි ඔයා දැන්. කවුද මේ ප්‍රසන්ට් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා WhatsApp එකට. සුප්‍රීම් එකට අලුතෙන් ගත්ත ප්‍රසන්ට් කෙනෙක් ඉන්නේ. ආශිර්වාද නිවාඩු ගණන් ගන්න එපා. ආශිර්වාද නිවාඩු ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ වෙනුවට මාව ටෙම්පරරි ආරම් තින්නේ. ඒ නිසා මම අද වොයිස් කරගෙන යනවා. රයිට්. ඔන්න කවියක් ඇවිල්ලා තිනවා. කවිය කියන්නයි හදන්නේ. අහගන්න. ඇලඩින්ගේ පුදුම පහන දෙවියන් මට එව්වා. මේ ලස්සන ආශිකෙල්ල ඒකෙන් මම මැව්වා. ඒක දැකලා කඩේ ගාව කෙල්ලන් මට රැව්වා. ඉරිසියාවේ පහන අරන් කෙල්ලෝ පැනලා දිව්වා. ජගත් අද ආශි නෙමෙයි ඉන්නේ. හැබැයි ආශිත් ලියපු කවිය මං ආශි වෙනුවෙන් කියවුවා. Thank you රුවන්. Thank you so much. ලස්සන ෆොටෝ එකක් එවලා තිනවා මගේ. හරි නියම මොංගල් පාට තිනවා මුන්නේ. අරි මගේ සරිනව. ඉනව මට කවුද මතක් කරව කියලා කියනවා. එහෙම කියන්න පානේ, මට මේ උපරිම සාධාරණයක් කරනවා මගේ වොයිස් එකට මම. ඒ වගේම රහල් අපේ රත්නහල තියෙනවා අද ආශිකෝ කියලා. ඒකනේ අද ආශි නෑ, ආශිනි මාඩු අද. ආශි වෙනුවට අලුතෙන් මේ ස්ටෑන්ඩ් බයි තියෙන ප්‍රසන්ට් කෙනෙක් මම. ආශි, ආශිකි බෙල්ට් එක ආශි නැත නිසා මම ඒක ප්‍රසන්ට් කරනවා. හායි කුමාර, හායි බේබි කියලා දාලා තියෙනවා. බබා, බේබි නෙමෙයි බබා. හරි, ඕකේ. එහෙමනම් අපි යන්න හදන සින්දු ආන්න. අසිත, හින්දි සින්දුවකුත් තම වෙනසකටත් එක්ක. මම ඔන්නම් කියලා පෙන්නන්න පොඩ්ඩක් එපානේ. අවසන් 5 වෙනිදා 27යි දැන් වෙලාව.

0: හවස පහයි විනාඩි 30යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
6: Travel with Supreme.
5: සතිය දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: සමනේ ඉන්දියාවේ එක එක ඇදහිලා තියෙනවනේ චාමර. ඉන්දියාවේ වන්දනාමාන කරන්න නැති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝ කියන ස්ථානේ මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
11: ඉන්දියාවේ
10: සාමාන්‍යයෙන් චාමර කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලයේ ඉන්නවා කියලා.
11: ඇතුලේ
10: 25,000කට වඩා වැඩියෙන් මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලෝ හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
12: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
13: උණවැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: කියලා බොහොම සුපහයි විනාඩි 41යි.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියෙ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.

චීනය කියලා කියන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන බිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනයක් ඉන්න රටක්. ඉතින් ඒ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අපිට කතා කරන්න දෙයක් නැහනේ. අධ්‍යාපන සිස්ටම් එක කොහොමද වෙන්නේ කියන එක ඔයාට Google කරලා හොඳට බලාගන්න පුළුවන්. ඉතින් එහෙම Google කරලා ඔයාගේ හිතේ තියෙනවා නම් චීනට ගිහිල්ලා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න, උපාධි සිහිනේ සැබෑ කරගන්න ඒකට යන්න තියෙන හොඳම තැන තමයි චයිනා ලංකා එඩියුකේෂන් එක කියලා කියන්නේ. ආවට ගියට උපාධියක් ගන්නවට වඩා චීනෙට ගිහින්ම හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින්, චීනයේ තියෙන හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් එක්කම හොඳම උපාධියක් ගන්න කැමති නම් යන්න ඕනේ චයිනා ලංකා එඩියුකේෂන් එකට. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වලට අහුවෙලා සල්ලිත් නැති කරගන්න නැතුව, අනාගතේ විනාශ කරගන්නේ නැතුව හොඳම තැනකට තමයි යන්න ඕනේ. ඒකට තමයි චයිනා ලංකා එඩියුකේෂන් එකට යන්න කියලා කියන්නේ. මොකද ඒ ලෙවල් පාස් ඔයාට ලෝකෙ පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසාම ඔයාට පෙරපුහුණුවක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. හැම උපාධි පාඨමාලාවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. විශ්වවිද්‍යාලයේ තුලම නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් ඔයාට ලබා දෙන නිසා ඔයාට අමතර වියදමකින් තොරව විශ්වවිද්‍යාලයේ ඇතුළෙම නැවතිලා ඔයාගේ අධ්‍යාපන කටයුතු හදාරන්න ඔන්න අවස්ථාව චයිනා ලංකා එඩියුකේෂන් එක හරහා ලබා ගන්න පුළුවන්. කෙමිකල් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනියරින්, බයෝලොජිකල් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. චයිනා ලංකා එඩියුකේෂන් එකේ ડોક્ટર භාග්‍යගෙන් හැම විස්තරයක්ම පිළිවෙලට දැනගන්න පුළුවන්. කතා කරන්න 0747290290ට. අනික චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ බී ගේට් 2 අසල කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ චීනයට ගිහිල්ලා උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයට දැම්ම කතා කරන්න.

0: 89.1 Supreme Radio. Meltol hisarathaya una sempratishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: balannako ane ape lamayata hari lassanata sindu kathandara kiyanna puluwan habai ithin ewada tanak naha ne
2: ayyane Supreme Radio poddan ge udasana tiyenne
3: apita japan igena gannat puluwa
4: lassana lassana kathandara ahannat puluwanne
5: ඇඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ
6: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
1: I burn සුබදාසනක වල උදෑසන හරි.
7: Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
1: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: Meltol හිසරතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: 89.1 89.3 Supreme Radio.

0: Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහැල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෙගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටරතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෙගන්සස්
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ත සීයක් ලංකාව දරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29 ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැයතුන
3: සමන ඉන්දියාව එක එක ඇදහිල තියෙනවානේ චාමර ඉන්දියාවේ වන්දනාමාන කරන්න ඇති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝ කියන ස්ථානයේ මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
4: ඉන්දියාවේ
3: සාමාන්‍යයෙන් චාමර කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලය ඉන්නවා කියලා.
4: ඇතුලේ
3: 25,000කට වඩා වැඩියෙන් මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලන් හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකියායුරින් භාවිතා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है। 89.1
1: Supreme Radio. Supreme Radio आगे नहीं नोबट वैदकत पानी विद्या किया नोने. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දවල් රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: එන්න

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
1: මම බොහොම බය වුණා, මගේ පළට පා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීන?
1: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
2: ඕවා නබුම ඔබක හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට
3: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා 89.1 89.3 දිවයින පුරා සිසාරා
2: හතරත් කිට්ටු යමන යන්නයි හදන්නේ. ආගනිට හැමදෙනාට බොහොම ස්තුතියි. ගිහින් යන්නම්. හම්බ වෙමු හෙට අවසහතරට. සුබ රාත්‍රියක් මං ආශේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න 7:40.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: ජයග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තන නිධානය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපි හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සුන්දරාත්‍රයක්. ඉතින් මේ වෙනුවෙන් ජීවිතේ කොයි තරන්නම් කැපකිරීම අපි කරනවද කාලෙත් එක්ක. සමහර අය තමන්ගේ ජීවිතයේ අවසානය දක්වාම කරන්න කැපකිරීම. ආදරය වෙනුවෙන් ඉපදුන දා ඉඳලා අපි දේවල් කරනවා. අම්මා තාත්තගෙන් ලැබෙන ආදරේ ඉඳලා අපේ පෙම්වතිය, අපේ සහෝදර සහෝදරයන්, අපේ යාළුවෝ, මේ හැම තැනකම තියෙන ආදරේ අපි ළඟා කරගන්න උත්සාහ කරන්නේ කැපකිරීම එක්ක. ජීවිතේ තියෙන්නේ හරි ටික ගාලයක් වුණාට ආදරේ මේ අවකාශේ කොහේ හරි තැනක ඉඩක් වෙන් වෙන සුන්දර හැඟීමක්. ඉතින් ඒ සුන්දර ආදරය ගැන අදත් සුපුරුදු පරිදි කතා කරන්නයි මේ සූදානම. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.
1: සමහර දේවල් තියෙනවා අපි ගොඩාක් වෙලාවල් වලට මේ දේ මං වෙනුවෙන් කරන්න, මට මේ විදිහට කතා කරන්න, මාත් එක්ක මේ වගේ ගමනක් යමු. අපි මේ හැම තැනකදීම තවත් කෙනෙක්ට කියන්න උත්සාහ කරන්නේ ඒ අපේ හිතේ තියෙන ආදරේ. තවත් සමහර වෙලාවල් වලට අපි කියන්න උත්සාහ කරනවා මම ඔයා මාත් එක්ක ඉන්නවට හරි කැමතියි කියන දේ. හැබැයි අපි ඒ දේ කෙලින් කියන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අනිත් පාර්ශවය ඒ දේ හරියාකාරව තේරුම් ගනී කියලා. ආදරය කියන්නේ ඇත්තටම එකිනෙකාව තේරුම් අරගෙන, එකිනෙකාගේ අදහස් වලට ගරු කරගෙන, එකිනෙකාගේ ආසාවන් වෙනුවෙන් කැපවීගෙන ඉස්සරහට යන ගමනකට. මේ ගමනේ ඔයා කිව්ව විදිහට හසිත ඇත්තටම ආදරය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ ගමනේ එක්කෙනෙක්ට විතරක් කැපකිරීම කරන්න බෑ. සමහර වෙලාවල් තියෙනවා ඒ කැපකිරීම දෙන්නම එකතු වෙලා කරන්න ඕනේ. ජීවිතේ කතා කරන්න නම් බොහෝ දේවල් තියෙනවා. ආදරය ගැන කතා කරනකොට ඒත් කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. කතා කරමු, ආදරය ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම ආසිතා.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගය මුදලකුත්, ඒ වගේම ප්‍රථම ත්‍යාගය කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: සාමාන්‍යයෙන් ඉන්දියාවේ එක එක ඇදහිලි තියෙනවානේ චාමර. ඉන්දියාවේ වන්දනාමාන කරන්න ඇති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝ කියන ස්ථානයේ, මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
3: ඉන්දියාවේ
2: සාමාන්‍යයෙන් චාමර කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලයේ ඉන්නවා කියලා.
3: ඇතුලේ
2: 25,000කට වඩා වැඩියෙන් මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලෝ හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්.
0: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
5: 89.1, 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio.
1: වියදම් කියන දේවල් ඉතින් දිනපතා වැඩි වෙන එක විතරනේ වෙන්නේ නේද? ඉතින් වැඩි වෙන වියදම් එක්ක අපි මේ වියදම් ඇති කරගන්න උත්සාහ කරද්දී තව වියදම් අපේ ජීවිතේට එකතු වෙනවා.
2: අනිවාර්යයෙන්.
1: ඉතින් වියදම් කියන දේවල් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් වියදම් ඔයාට නැති කරගන්න පුළුවන් ඇති වෙන ගානට නැති කරගන්න නම් ඔයා ළඟ තියාගන්න ඕනේ කෙනෙක් ඉන්නවා.
2: අනිවාර්යයෙන්.
1: ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. අද සම්පත ලොතරැයි හරි විශේෂයි. මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත බිහි වෙන්නේ. හරියටම කිව්වොත් හරි. එහෙම තමයි කියන්න වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අවසාන අංක තුල ගැරපීමෙන් රුපියල් 4,000ක ඔන්න මුදල් තැගිය ඔබට දෙනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේත් එක්කම අනිකුත් සෙසු තයාගත් ඔබට දැන් අද සම්පත ලොතරැයි හරහා දිනා ගැනීමට හැකියාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැලපෙනම අද සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: අපේ ප්‍රේමේ හැරයාම් වලදී එහෙමත් නැත්නම් ප්‍රේමේදී තනිවීමේදී අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ අපේ ස්ත්‍රී පාර්ශවය ගැනනේ. හැබැයි මම දැක්ක කවියක් නිසා මට අනිත් පාර්ශවයට දැනෙන විදිහ ගැනත් චුට්ටක් කියන්න ඕන කියලා හිතුණා. මේ කවිය තියෙන්නේ මෙන්න මේ විදිහට. හදවත ගල් නොනේ හැරගිය පසු තනිකමින් ප්‍රේමයම බිඳුණු. එහෝ පිරිමින්ට කඳුළු වැටුනේ හැරගිය නිසයි දැනුණු ආදරේ ගැහැණෝ. මෙහෙම ලියන්නේ බිමාෂ් ඕෂද. ඉතින් ඇත්තටම සමහර වේදනාවන් අපි හිතුවට කාන්තාවන්ට හරි වැඩියෙන් දැනෙනවා කියලා. ඔව්, කාන්තාවන්ට දැනෙනවා. ඒ හා සමානවම පිරිමින්ටත් ඒ වේදනාවන් ඒ විදිහටම දැනෙනවා. සමහර වේදනාවන් තියෙනවා පිරිමි හැංගුවා මුළු ලෝකෙටම ඒ වේදනාව නොපෙනෙන්න ඒ දැනිච්ච ආදරේ ළඟ.
1: ඇත්ත, විරහවකදී අපි වැඩියෙන්ම කතා කරන්නේ ස්ත්‍රී පාර්ශවය ගැන. ඒකට හේතුව ස්ත්‍රී පාර්ශවය තමන්ගේ දුක වේදනාව හිතාමතාම හෝ ඉබේටම පෙන්නනවා. නමුත් බොහොමයක් පිරිමි තමන්ගේ දුක පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. පිටතින් කිසිම ගැටලුවක් නැහැ වගේ පෙනුනත් ඇතුළතින් ගොඩක් පිරිමි අඬනවා. මෙහෙම දෙයක්ත් තියෙනවා. දුක වේදනාව තරා ගන්න බැරිව ස්ත්‍රියටත් වඩා එක එක දේවල් කරන්න පිරිමි පෙළඹෙනවා සමහර අය. වෙලාවල් වලට ජීවිතයෙන් පවා ඔවුන් වන්දි ගෙවන්න උත්සාහ කරනවා. කිසිම කෙනෙක්ට දුකක් දෙන්න එපා. මොකද කිසිම කෙනෙක් ඒ දෙයට ලෑස්ති නැහැ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I work සුබදාසනක බලව උදෑසන හන්න.
3: Supreme Radio the welcome show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
11: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඇත්තටම මේ අපි හැමෝටම තියෙනවනේ එක එක විදිහේ හීන.
2: ඔව් ගොඩාක් හීන තියෙනවා. හැම දවසකම කරන්නේ අපි හීන දකින්න එකනේ. ඉතින් හැබෑ කරගන්න බලාගෙන ඉන්න. ඒ වගේ හීන ගොඩාක් අපේ ජීවිත ඇතුලේ තියෙනවා.
1: අනිවාර්යයෙන්ම දැන් මෙතනදී තියෙන ලොකුම ප්‍රශ්න තමයි හසිත අපිට මේ හීන හැබෑ කරගන්න සල්ලි නැහැ.
2: ඔව් සමහර හීන තියෙනවා නේද? සල්ලි ඕනේ අනිවාර්යෙන් ඒවා හැබෑ කරගන්න.
1: අනිවාර්යයෙන්ම. ඉතින් දැන් වර්තමානයේදී අපේ ගොඩාක් අයට තියෙන්නේ සල්ලිත් එක්ක බැඳිච්ච හීනම විතරයි හසිත.
2: අනිවාර්යයෙන් වැඩිපුරම.
1: අනිවාර්යෙන්. ඉතින් ඔන්න අපේ මේ ජීවිතයේ තියෙන හීන යථාර්ථයක් බවට පත් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධානයෙන් ඔන්න ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට ක්ෂිධරමින් ලක්ෂි ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි කියලා දේ මුලින්ම මතක් කරන්න ඕනේ. මොකද ඒ හැම දෙයක්ම උදාහරණ සහිතව ජාතික ලොතරැයි මණ්ඩලය ඔප්පු කරලා තියෙනවා. ඉතින් ධන නිධානය ගැන කතා කරනකොට ධන නිධාන ලොතරැයි තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කන්ද උඩු රටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමිකර දෙමින්
2: අනිවාර්යෙන් දශක 6කට වැඩි කාලයක් තිස්සේ රටේම සංවර්ධනයට දායකත්ව ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින 7ම දිනුම්ම දින මේ ධන නිධානය ලොතරැයි ආලෙවිය තුළින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වයේ සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වයේ ලබා දෙනවා කියන සුවිශේෂී කාරණාව ඔයාට මතක් කරන්න ඕනි ආඩම්බරෙන් නිතුව. ඉතින් තවත් බලබල ඉන්න එපා. ඔයා දකින තැනින් බලන තැනින් ධන නිධානය ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔයාටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් වෙන්න. ඒ විතරක් නෙවෙයි 20 ලක්ෂපතියෙක් වෙන්න සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ මතක් කරන්නේ ජාතික මහා ධන සම්පත ධන නිධානේ ඔයාත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන කෝටිපති හීන හැබෑ කරගන්න කියලා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද නිරන්තරයෙන්ම ඔයා ළඟට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය. හෝරාවකුත් ගත වෙලා අපි ඇවිත් ඉන්නේ මේ හෝරාවේ අවසානයට. අපිට තවත් හෝරා දෙකක්ම ආදරය ගැන ආදරෙන් කතා කරන්න තවත් තියෙනවා. රාත්‍රී 10 වෙනකන් අපිට වෙන් වෙලා තියෙනවා ආදරය ගැන සුන්දරව ආදරෙන් කතා කරන්න. ජීවිතයේ තියෙන හැම ආදර කතාවක්ම අර ලස්සන ආදර කතාවක්. එතන දුකක් තිබුණත් එතන සතුටක් තිබුණත් ඇත්තටම ආදරය කියන්නේ සුන්දර දෙයක්. කතා කරන්න ඕනේ දෙයක්. ඉතින් අපි ලෑස්ති ඔයාගේ ජීවිතයේ තියෙන ඒ සුන්දර කතාව ගැන අදත් සුපුරුදු විදිහටම අහගෙන ඉන්න. ඔයාගේ ජීවිතයේ ඒ තියෙන කතා හැම දෙයක්ම අකුරක් නෑර වචනයක් නෑර හැම පේලියක් නෑරම අපිට කියන්න. අපි ලෑස්ති මේ පැය කිහිපය ඔයා වෙනුවෙන් ආදරින් ගත කරන්න වගේම මේ සතිය දින පහ මේ මාස මේ අවුරුදු මේ හැම දවසක්ම ඔයත් එක්ක ආදරින් ගත කරන්න. එන්න මේ පැත්තට 0112 510 510 අපේ හොට්ලයින් නම්බරයකට දැන්ම කෝල් එකක් ගන්න. ඒ වගේම 0718 893 893 අපේ WhatsApp නම්බරයකට දැන්ම මැසේජ් එකක් දාන්න. දෙකටම එකතු වෙලා ඉන්න 89.1 89.3 ඔයා මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: රටේ මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොයි
4: හරි හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
7: කලර්ස් වලට පිළි කැම
8: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
9: 89.1, 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: ආදරේ ගැන කතා කරන්න වැඩිපුර මෙදවස්වල දේවල් හොයනවන හසිත. ඉතින් මෙන්න මේ විදිහට හොයාගෙන හොයාගෙන යත්තේ මට අහම්බෙන් හරි ලස්සන නිර්මාණයක් මුණගැහෙනවා. මේ නිර්මාණයේ පද ගලපන්නේ ආකාශ් නවීන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කවිය පටන් ගන්නෙ. ආදරේ ආදරේ ආදරේ මං ආදරේ කිසිදාක නොකියමි, ලියන හැම කවියකම කොනකින් නුඹේ නාමය රඳවමි. ආදරේද ආදරේද ආදරේද මට ආදරේද කිසිදාක නොසමි, දුරින් හිඳ පෙම් හසුන් ලියමින් කවියකින් ඔබ අමතමි. ඉතුරු ටික මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා හසිත.
1: මේක තමයි මගේ උත්තරය. අප්‍රකාශිතවම වැළලියන ආදර කතා මේ ලෝකෙ කොයිතරම්නම් තියෙනවද? සමහර විට කාලාන්තරයක් තිස්සේ ආදරය කරලා වෙන වෙන සිද්ධ වුණොත් ආදරේ ඒ විදිහටම හදවත්වල තියාගෙන දුරින් නිදන් බලන් ආදරය කරන අයත් මේ ලෝකෙ ගොඩක් ඉන්නවා. මේ වෙලාවේ අපිව ඒ වගේ අය අහගෙනත් ඇති. සමහර අය තුළ තියෙන ආදරේ දකිනකොට දැනෙනකොට අනේ ඇයි මේ ආදරේ තවත් කෙනෙක්ට ලබා ගන්න බැරි වුණේ කියලා අපිට හිතෙනවා, අපිට දුක හිතෙනවා. ඒ තරම් සුන්දර ආදරයක් වාර තියෙන්නේ. ඒ තරම් සුන්දර මිනිස්සු කවදාවත් කාටවත් අහිමි වෙන්න හොඳ නැහැ.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
3: let's go
4: every weekday at 4 p.m. in porto with Ashi Ali
5: the welcome show
6: ehena ahana katha athara rasa katha ehena payatuna
1: සාමාන්‍යයෙන් ඉන්දියාවේ එක එක ඇදහිල්ල තියෙනවානේ චාමරේ. ඉන්දියාවේ වන්දනාමාන කරන්න ඇති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝ කියන ස්ථානේ මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
7: ඉන්දියාවේ
1: සාමාන්‍යයෙන් චාමරේ කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලයේ ඉන්නවා කියලා.
7: ඇතුලේ
1: 25,000කට වඩා වැඩියෙන්. මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලෝ හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ.
4: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
5: The Welcome Show
0: Supreme Radio

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: සම්පත් ගැන කතා කරනකොට ඇත්තටම මේ දවස්වල සම්පත ගැන කියපු ගමන් අපිට මතක් වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මම මේ බැලුවා මේ සම්පත් කියලා යාළුවෙක් ගැනවත් කියන්න හදනවද කියලා. නෑ නේද? ඉතින් මේ සම්පත තමයි අපි විශේෂයෙන්ම හැම දවසකම කියන සුවිශේෂී සම්පත.
1: අනිවාර්යයෙන්ම මට ඉන්න යාළුවෝ ටික ඔක්කොම ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: අනිවාර්යයෙන්ම.
1: හරි, ඉතින් අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ අද සම්පත ලොතරැය ගැන. දැන් අද සම්පත ලොතරැය ගැන කතා කරනකොට ඔබ දන්නව අනිවාර්යයෙන්ම මහජන සම්පත ගැනත් කතා කරන්න ඕනේ. මොකද මහජන සම්පතෙන් තමයි අද සම්පත ලොතරැය මේ විදිහට බිහි වෙන්නේ. ඉතින් මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි උන අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්න ලබන්නේ. අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000 ක මුදල් තැකේ උන ඔබට අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්කම තියෙන. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000 ක මුදල් තැගෙත් ඔබට දැන් අද සම්පතෙන් දිනා ගන්න උන හැකියාව තියෙනවා.
2: ඉවර නෑ, තව තියෙනවා. අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000 ක මුදලක් ඔයා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පතරා ඔයාට වැඩි වෙලෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ ඔයාට හැම දවසකම වියදම් කියන දේවල් ඇති වෙනවා නේද? ඉතින් ඒ වියදම් වෙනුවෙන් හද වියදමට ගැළපෙනම හද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තමයි මේ මතක් කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය සමග දිගින් දිගටම එකතු වෙලා ඉඳලා ඔයාගේ හීන හැබෑ කරගන්න.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: ගතවෙන හෝරාව මේ විදිර අපි ගත කරමින් ඉන්නේ. කාලය ගත වෙන වේගේ. ආදරය ගැන කතා කරද්දී කාලය ගත වෙනවා අපිට දැනෙන්නේ කොහොමද නේද? රාත්‍රී 10 වෙනකන් අපිට වෙලා වෙන් වෙලා තියෙනවා ආදරය ගැන කතා කරන්න. සුන්දර ආදරණීය කතාවල රසමුසු තැන් ගැන කතා කරන්න, දුක්බර තැන් ගැන කතා කරලා ඒ දුක නැති කරගන්න අපේ හිතට ශක්තියක් ගන්න ඕර හැකියාවක් තියෙනවා 89.1 89.3 දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන හිටියොත්. සතිය දවස් 5 හොරා 3 ගානේ අපි හැම දවසකම ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ ආදරය පිරුණු හදවත්වලට බෙහෙතක් වෙන්න. ඉතින් අපි ලෑස්තියෙන් ඉන්නවා ඔයාගේ ජීවිතයට ඒ බෙහෙත වෙන්න. ඔයාගේ හිතේ තියෙන ඕනෑම කාරණාවක්, හිතේ තියෙන ඕනෑම දෙයක්, ආදරය විතරක් නෙමෙයි ඕනෑම දෙයක් ඔයාට පුළුවන් අපිට කියන්න.
1: කතා කරන්න ඕන හැමදේම කතා කරන්න වෙනදා විදිහටම අපි දෙන්න අතත් සූදානමින් ඉන්නවා. කෙනෙක්ට හිතන්න පුළුවන් මෙච්චර දේවල් අහගෙන ඉන්න පුළුවන්ද? අපි හැමෝගෙම කතා මේ විදිහට අහගෙන ඉන්නකොට කිසිම පාළුවක් එහෙමත් නැත්තම් කිසිම එපාවීමක් දැනෙන්නේ නැති වෙයිද මෙයාලට? ඇත්තටම එහෙම දෙයක් අපිට දැනෙන්නේ නැහැ. හේතුව තමයි අපි ආදරය ගැන කතා කරන්නේත් ඔයාලා නිසායි. ඒ නිසා කතා කරන්න මේ පැත්තට. ඒ ගමම්ම දිගටම ඔය විදිහටම සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් අහගෙන ඉන්නවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනය නතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි දහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
3: අහ්, කවද දැක්ක හීන?
4: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
3: ඕවා දබුන ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: අත් බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: බලා හිදීමත් ප්‍රේමයක්. දන්නවද, අපි හැමෝම ආදරේදි කතා කරන්නේ රෝස මල ගැනනේ. දැන් ඔයාට හිතෙන්න පුළුවන් බලා හිඳීමයි රෝස මලයි අතර තියෙන සම්බන්ධකම මොකක්ද කියලා. මෙහෙමයි, බලා හිඳීම කියලා මම මුලින්ම පටන් ගත්තේ වෙන කතාවකට යන්න. රෝස මලත් මෙතෙන්ට මම එකතු කරගත්තේ තව කතාවක් ඔප්පු කරන්න. දන්නවද, ඇත්තටම අපි හැමෝම ආදරයේදී අනිත් කෙනාට ආදරේ බව ප්‍රකාශ කරන්න ගොඩාක් වෙලාවට අපි තෑග්ගක් විදිහට දෙන්නේ රෝස මලක්නේ. ඒ වුණාට අපි නොදන්න තවත් මලක් අපිට ආදරය ගැන ලස්සන්ට කියලා දෙනවා. දන්නවද හසිතේ මල මොකක්ද කියලා?
1: කියන්න බලන්න.
0: හැරෙන හැරෙන පැත්තට හැරිලා බෙල්ල කඩාගෙන වැටුණත් සූර්යකාන්ත මල ආදරය කරේ ඉරට විතරයි. ඉතින් ඒ සූර්යකාන්ත, දන්නවද, අපි අතරත් සූර්යකාන්ත මල් තාමත් හුස්ම ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි සූර්යකාන්ත මල් හොයනවට වැඩිය රෝස මල් වලට ආදරය කරනවා.
1: සාතික ඇත්ත, සැබෑ ආදරේ එහෙම තමයි නේද? මං දන්න කෙනෙක් හිටියා මනීෂා, අවංක හදවතක් තියෙන සුන්දර පිරිමි ළමයෙක්. මේ පිරිමි ළමයා අවුරුදු 7ක් එක ගෑනු ළමයෙක් පස්සෙන් ආදරේ ඉල්ලගෙන ගියා. තමන්ගේ දේවලුත් අතපසු කරගෙන අන්තිම කාලෙ වෙද්දී මේ පිරිමි ළමයට යම් යම් බලාපොරොත්තු අර ගෑනු ළමයකින් හම් වුණා. මෙතන ලොකු කතාවක් තියෙනවා. මගේ සම්පූර්ණ කතාවම අද ඔයාට ඇහෙන්න කියන්නේ නැහැ. නමුත් මට කියන්න ඕනේ උනේ මේ උදාහරණය. අර පිරිමි ළමයා තමන් ගැන හිතලා, තමන්ගේ අම්මා තාත්තා ගැන හිතලා ඒක පාර්ශවීයම ඒ ආදරේ සංගව ගත්තා. දැන් ඒ පිරිමි ළමයාට සුන්දර කෙනෙක් හම් වෙලා ඉන්නේ. මම කියන්නේ බලන්න, හිමි වෙයි කියා බලන් හිටපු කාලය අවුරුදු 7ක්. මේ ආකාරයටම මුළු ජීවිත කාලෙම කෙනෙක් වෙනුවෙන් සෙන්නක්කරයටම ලියපු හදවතක් තියාගෙන ඉන්න අය අපිට හමු වෙනවා. අපි අතර ජීවත් වෙනවා. මේ මොහොතෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ඔයා.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අපරණෙම පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for that like a lot with that on
6: the hot. Supreme Radio the welcome show.
2: Satya Davas Pahima. Ude hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Wartha pita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 139 ata ikma u devanta supiritya galaba dimin rathi samvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampata tanani dahane veladigena obat koti patiye kuwan.
9: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3

වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තනට තහනය ලොතරයිය රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනය වෙලදීගෙන

0: සමහර ජීවිත කතා හරි පුදුමයි. ඒ කතා අපි බලාපොරොත්තු වෙන්නවත් නැති සුන්දර කතා. සමහර කතා අපි අහලා නැහැ. සමහර දේවල් අපි අහලා තියෙනවා. ස්වභාවිකවම අපිට ආදරය තුළ හමු වෙන කාරණා තමයි ඒ කතා තුළ තියෙන්නේ. නමුත් අපි කවදාවත් අහලා නැති, කවදාවත් අපි හිතන්නේවත් නැති කතා මේ ලෝකේ අපිට අහන්න දකින්න ලැබෙනවා. එහෙම කතා ගොඩක් ඩ්‍රීම් නයිට් තුළත් අපිට හමු වෙනවා. ඔයාගේ ආදරය හරි ලස්සනයි. ඔය ආදරේ පරිස්සම් කරගන්න. ඔය සුන්දර හදවත පරිස්සම් කරගන්න. ඒකට නැති වෙන්න දෙන්න එපා. මොකද ඔයාව ජීවත් කරවන්නේ ඒ සුන්දර හදවත. ඉතින් ඔයාගේ ජීවිත කාලය පුරාවටම ඔය සුන්දර හදවත ඔයාලඟින් තියාගන්න. මොකද ඔයාට බෙහෙතක් වගේ අනාගතයේ දවසක ඔයාගේ සැනසීම ඔයාට ළඟා කරලා දෙන්නෙත් ඔයාගේ ඔය සුන්දර හදවතමයි.
1: සුන්දර හදවත් තියෙන මිනිස්සු මේ ලෝකෙට මං විශ්වාස කරන විදිහට ලොකු ආඩම්බරයක්, ඒ වගේම ලොකු වටිනාකමක් එකතු කරනවා. හැමෝටම හදවතින් සුන්දර මනුස්සයෙක් වෙන හරි අමාරුයි. හැබැයි අපිට පුළුවන් හැමදේම ලස්සනට විසඳ ගන්න ගමන්, හැමදේම ලස්සනට ගොඩනගා ගන්න ගමන් අපේ හදවතත් සුන්දර කරගන්න උත්සාහ කරමු. අපිට බැරි නෑ. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතකල උදවිය මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
6: අයිබෝන් සුබෝදස්සනාක බලව උදෑසන හන්න.
3: Supreme Radio The Welcome Show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
2: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio

0: දන්නෝ අදහසත. ජීවිතයේ අපිට මගහැරණු මිනිස්සු ආයෙත් මුණගැහෙන්නේ අහම්බෙන් කියලා අපි හිතුවට ඇත්තටම ඒක අහම්බයක් නෙවෙයි. ඒක තමයි දෛවයේ කැමැත්ත කියලා කියන්නේ. දෛවය දෙන්නෙක්ව වෙන් කළත් හරි වෙලාව ආවහම ආයෙමත් ඒ අයව එකම මාවතකට ගේනවා. එතනින් එහාට මේ කතාව ලියන්නේ කාලය නෙවෙයි හසිත. මේ කතාව ලියන්නේ හදවත විතරමයි. ඉතින් සමහර වෙලාවට වචනවලට වැටිය සමහර දේවල් වෙනුවෙන් අපිට කාලාන්තරයක් දින සති මාස අවුරුදු ගණන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉවසීමෙන් ඉන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඉවසන් බලන් ඉන්න එකම ඇති ආදරය විඳින්න, ආදරය ලැබෙන්න.
1: හැමදාම වරදින්න විදිහක් නෑ මනීෂා. දෛවය අපිට හොඳම දේ ළඟා කරලා දෙයි. ඒත් දෛවය අපෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි උත්සාහවන්තභාවය. එක එක ආකාරයේ හදවත්නේ මිනිස්සුන්ට තියෙන්නේ. දෙන්නෙක් ගලපනවා කියන්නේ ලේසි දෙයක්ුත් නෙවෙයි. නොගැලපෙන බැඳීම් දරාගන්න උත්සාහ කරන අය මේ ලෝකේ ගොඩාක් අපිට හමු වෙනවා. එහෙමයි බොහොමයි. ගැලපෙන බැඳීම් ළඟා කරගන්න උත්සාහ කරන අයත් මේ ලෝකේ අපිට හමු වෙනවා. ඉවසීමෙන් උත්සාහවන්තව ගමන යන්න. ආදරේ වගේම ඕනෑම තැනකදී දෛවය එතකොට හොඳම දේ ඔයාලා ළඟා කරලා දෙයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගම් කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
8: Dengu Maranthikai. Denuvatvi Valakalamo.
9: Nevathabhavitheta ganna baanda. Jale ekras novana seka pita karanna. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: සාමාන්‍යයෙන් ඉන්දියාවේ එක එක ඇදහිලි තියෙනවනේ චාමර. ඉන්දියාවේ වන්දනාමාන කරන්න නැති කෙනෙක් නෑ වගේනේ. ඉතින් මීයනුත් වන්දනාමාන කරන්න ඔන්න වෙනමම දේවාලයක් හදලා තියෙනවා. ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ දේශ්නෝ කියන ස්ථානේ මේකට කියන්නේ කර්ණි මාතා දේවාලය කියලා.
4: ඉන්දියාවේ
3: සාමාන්‍යයෙන් චාමර කියනවා මීයන් 25,000කට වඩා වැඩියෙන් මේ කර්ණි මාතා දේවාලයේ ඉන්නවා කියලා.
4: ඇතුලේ
3: 25,000කට වඩා වැඩියෙන්. මේ මීයන්ව හඳුන්වන්නේ භාග්‍යවන්ත මීයන් කියලා. ඒගොල්ලෝ හරිම පින්කාර මීයන් කියලා තමයි කියන්නේ.
1: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
1: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: හෝරා තුනක්ම ආදරය ගැන කතා කරලා අපිට දැන් යන්න වෙලා වැවිල්ලා. හෙට දවසට බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ආදරේ පිරුණු හදවත් තියෙන්නේ ආදරය කරන්න, ආදරේ විඳින්න. ඔය හදවතයි අපිට මේ ලෝකෙට මැහෙන්න ගොඩාක් දේවල් කියන්න පන්නරයක් වෙන්නේ. ඉතින් අපිට ගොඩක් ඔයා වගේම ඔයාගේ හදවතත් ඔයාගේ හදවත තුළ තියෙන ආදරණීය කතාවත් ගොඩක් වටිනවා. ආදරෙන් එකතු වෙන්න තවත් දවසකට අලුත් සුන්දර බලාපොරොත්තුත් එක්ක තමයි මේ සමුගන්න ලෑස්ති වෙන්නේ. බොහොම ස්තුතියි අපි චකරන්දලා හිටියට.
1: ඔව්, අදට අපිට යන්න වෙලා වැවිත්. හැබැයි සමුගන්නවා කියන එකේ ගොඩාක් අර්ථ තියෙනවා. දන්නවද, අපිට ජීවිත කාලෙටම සමුගන්න පුළුවන්. ඒ වගේම තමයි තාවකාලිකව සමුගන්න පුළුවන්. ආයමත් හෙට දවසේ මුණ ගැහෙනකන් අපිට සමුගන්න පුළුවන්. ඉතින් අපි සමුගන්නේ තාවකාලිකව. අද අපිත් එක්ක ආදරය ගැන කතා කරපු, තමන්ගේ ආදරය ගැන මේ පැත්තට කතා කරලා කියපු හැමෝටම බොහොම ස්තෝතියි. ඔයාගේ ආදර කතාව මේ ලෝකේ හරි ලස්සන කතාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ආදර කතාවට වටිනාකමක් දෙන්න මතක තියාගන්න. ගිහිල්ලෙන් නම් හෙටත් ආදරය ගැන ආදරෙන් කතා කරමු. සුබ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙ පොළොවෙ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනද ඇහෙන්නේ.

A su nave ai ekra, a su nave ai tuna. Supreme Radio. Magihane.

89.1 89.3 Supreme Radio.

ஆகஸ்ட் 9 ஐ துண சுப்ரீம் ரேடியோ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේ.

රත්නමාලි ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹ බලේ කොතන ඇහේ

කරවදාල මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්